නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක් ඔහෝ.

0: උදෑසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සුබම සුබූ දැස්සනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. ලෝකෙ වටිනම දේ තමයි චූටි ළමයි කියලා කියන්නේ. මොකද ළමයින්ගෙන් තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. ළමයි මල් වගේ කියලා කියනවනේ. එහෙම චූටි ළමයි වෙනුවෙන් තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන තියෙන්නේ. ඉතින් වෙනද වගේම අදත් පටන් ගන්න යන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන. අදත් ඔයාට අහන්න, ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් උදේ 7 වෙනකන් එක දිගටම ආව අහගෙන ඉන්න. මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
2: මුහුදු මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
2: අලුත් වෙලා,
3: පහසු වෙලා,
4: පැඩි පැඩි වෙලා,
3: අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ අතේ,
3: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

සුප්‍රීම් රේඩියෝ කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් හයවනවරටත් සංවිධානය කරන ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 දිවයින පුරා සිසාරා
1: චූටි ළමයි හරිම දක්ෂයි කියන කතාව නම් හරියටම හරි. මම එහෙම කියන්නේ මොකද? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනේ විසේකාර පොඩ්ඩ විශේෂාංගයට ගොඩාක් චූටි පැටව් දක්ෂතාය වෙනවා. ඉතින් මේ ඒ විදිහට දක්ෂතාවයක් අපිට එවපු තවත් පොඩිත් එක්ක. විසේකාර පොඩ්ඩෝ
2: මම තෙනුලි දංසදී මම ඉදිරිපත් කරන්නේ සින්දුවක්.

හරිම ලස්සනයි. අපිව අහගෙන ඉන්න චූටි ඔයාලටත් පුළුවන් ඔයාලගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද අපිට එවන්නේ? හරිම සරලයි. ඔයාගේ අම්මට හරි තාත්තට හරි කියලා ෆෝන් එකෙන් 0118 89 3 කියන අපේ වට්සප් නම් එකට ඔයාගේ නැටුමක් හරි සින්දුවක් හරි කතන්දරයක් හරි සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: 89.1 89.3 Supreme Radio
1: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: තිබු මේ ලෝකෙ මේ මිනිස්සුන්ගෙන් 90%ක් විතර දවස්පතා කරන හටනක් තියෙනවා. මේ සටනෙන් මිනිස්සු 90%ක් විතර මේ ලෝකෙ පරදිනවා. මහා ලොකු දෙයක් නෙමෙයි.
4: පරක් කරන එකද?
3: අලාම් එක. රෑට නිදාගන්න යද්දි අපි යන්නේ නිකන් අයන් මෑන් වගේ නේ යන්නේ. ප්ලෑන් හදලා හෙට උදේ නැගිලා ලෝකෙ පෙරලන අදහසින් යන්නේ. පහට නැගිටින්න තියෙන මිනිහා නැගිටින්නේ 6:00. ඊට පස්සේ 6:55 බස් එක නැගලා එනවා. දැන් මේකට මූණ නොදුන්න මිනිස්සෙක් ඉන්නවද? ලැජ්ජ වෙන්න ඕනේ නැණි දින්නේ. අපිට එහෙම ලැජ්ජාවක් නැහැ ඉතින්. බස්සාවෙන් අදහස් කරත් හෙට වෙන ජොබ් එකකට ගියත්
4: පරක්කලා
3: තමයි නැගිටින්නේ. මොකද කියන්නේ?
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
7: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
1: 89.1 89.3 Supreme Radio.
5: Supreme Radio. මේක සුපිරියක්.
8: සුපිරිම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ලස්සනම ලස්සන භාෂා දෙකක් හරිම ලස්සනට කියලා දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට අපෙන් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව ආස හිතන විදියට ඉගෙන ගන්නත් පුළුවන්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන යන්නේ අපිට නිතර කතා බහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නෙ සුපිරිම් රේඩියෝ ලැංග්වේජ් පාසල විශේෂාංගය. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
9: C for cat and C for cup.
6: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල.

0: පියාඹනවා.
1: තොබිමස් ෆ්ලයින්.
0: විනෝද වෙනවා.
1: අසොබිමස් එන්ජෝයින්.
0: උගන්වනවා.
1: ඔෂියේමස් ටීචින්.
0: අවදි කරවනවා.
1: ඔකිමස් වේගින් අප්.

0: 89.1 Supreme Radio.
1: සුපිම් රඩියෝ පොඩ්ඩංග උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා. සිකුරාද දවස අපිට හරිම විශේෂයි. ඒ මොකද සිකුරාදර තමයි කතන්දරයක් අපි ඕගොල්ලන්ට කියල දෙන්නේ. අදත්තින් කතන්දර සිකුරාද අහගෙන ඉන්න වාට පුළුවන් ලස්සනම ලස්සන කතන්දරයක් අපෙන් අහන්න. එනං ඉතින් මේ විදිහට පටන් ගන්න සුපිම් රඩියෝ කතන්දර සිකුරාද.
2: දැනමුතුකම් ඔවදන් ගුරුහරුකම් එක්ක කතන්දර සිකුරාදා. කතන්දර සිකුරාදා.
3: ඔන්න පුංචි යාළුවනේ, එකමත් එක රටක හිටියා කම්මැලි බූරු පැටියෙක්. මේ බූරු පැටියා හැමදාම උදේට එයාගේ ගමරාලත් එක්ක පොළට යනවා ලුණු විකුණන්න. හැබැයි ඉතින් මේ බූරු පැටියා මේ වැඩේ කරේ හරිම කම්මැලිකමෙන් වගේම තමයි හරිම අමාරුවෙන්. මොකද මේ ලුණු ගෝණි හරිම බරයි. දවසක් මේ ගමරාලත් එක්ක උදේට පොළට යනකොට මේගොල්ලන්ට හැමදාම ගඟ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මේ බූරු පැටියව එක සැරයක් මේ ගඟ මැදින් යනකොට කකුල පැටලිලා වැටුණා. වැටුණට පස්සේ අර පිටේ තියන් හිටපු ලුණු ගෝණි වල ලුණු ඔක්කොම ටික දිය වුණා. බූරු පැටියා නැගිටිනකොට හරි පුදුමයි. මෙන්න පිටේ තිබ්බ ගෝණි වල බර සැහැල්ලු වෙලා බූරු පැටියා හිතාගත්තා, මේක නම් හොඳ සෙල්ලම තමයි. මට වැඩි මහන්සියකුත් නැහැ. හැමදාම මෙතනින් යනකොට මම වැටෙන්න ඕනි කියලා හිතාගත්තා. හැමදාම ඉතින් ওই සෙල්ලම තමයි මෙයා කළේ. ගමරාලට තේරුණා මේ බූරු පැටියා කරන කපටි වැඩේ ගැන. දවසක් ගමරාල හොඳ වැඩක් මං කරන්නම්කෝ කියලා හිතලා වෙනද පටවන ලුණු ගෝණිනේ. එදා පුළුන් ගෝණි තුනක් බූරු පැටියාගේ පිට උඩ පැටවුවා. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම ගඟ ළඟට ආවා. බූරු පැටියා ඉතින් හැමදාම කරනවා වගේ ගඟ මැදදි වැටෙන්න ගත්තා. හැබැයි මොකද දන්නවද උනේ? වෙනදට ලුණු ගෝණි ටික වතුර හේදුනාම බර සැහැල්ලු වෙනවනේ. එදා බූරු පැටියට හැමදාම අරන් යන බරට වඩා තිකුණයක් බර වැඩි වුණා. ඇයි දන්නවද? පුළුන් වතුර පෙගුනම බර වැඩි වෙනවනේ. එදායින් පස්සේ බූරු පැටියා කවදාවත් ගඟ මැද්ද වැටෙන්න ගියේ නැහැ.
1: දැක්ක නේද පුංචි දුවේ පුතේ, කවමදාවත් කිසි වෙලාවක බොරුවක් නම් කරන්න එපා. බොරු කරොත් කවදා හරි ඔයාටම තමයි ඒ පාඩුව සිද්ධ වෙන්නේ.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
2: සෙනසුරාදා
0: සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112-510-510ට
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I work for Bodhasa Nakavala Udaysana Hatta.
4: Supreme Radio, the welcome show.
0: Satya Davas Pahema, Uday Hatata.
4: The welcome show.
1: Anugrahaya.
5: Vartha Pita Vartha Tamane Koti Ate NLB Tanade Tahane Lutraye Rupyal Koti Dahatuna Name Ata Ikma Vu Devanta Supirite Agala Badimin Rate Sangvardhane Ta Devanta Shaktiak Vemin Obad Dinava Rata Dinavana Jatiya Mahatana Sampata Tanane Tahane Vila Dikena Obad Koti Patiya Kuvan.
6: Engineer Vek Vidiyata Mudalata Vada Pramithiya Mage වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio.

0: Team Radio.
1: අද වැඩ ගොඩාක් කළා අපි. ජපන් ඉගෙන ගත්තා, ඉංග්‍රීසි ඉගෙන ගත්තා, ලස්සන කතන්දර ඇහුවා. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තන්ගේ දක්ෂතාවත් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් යුදැසන ඉවර කරන්න තමයි යන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. සතියන්තයක් එනවනේ, සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම මතකැතුව මොනවහරි ඉගෙන ගන්නත් ඕනේ. එහෙනම් ඉතින් සතියන්තේ සෙල්ලම් කරලා පාඩම් කරලා සතුටින් ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ සතියන්තයක්.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි You're listening to The Welcome Show. අනුග්‍රහය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි

0: Udah hatai minari hatai dan belawa subudasana kemojama subudasana kshamra ayubuan.
1: ආයුබෝවන් ආයුබෝවන් සුබ දවසක් සුබ දවසක්
0: අද ජූලි මාසේ 10 වෙනිදා සිකුරාදා ඉතින් සිකුරාදා කියලා කිව්වම පස්සේ හැමෝම ඉතින් පොඩි හරි සැනසීමක් හිතර ගන්න දවසනේ ඉතින් ගෙදර වැඩ තියෙනවා ඒක වෙනම කතාවක් හැබැයි ඉතින් සතිය දවස් පහේ වැඩට කිවරයි කියලා සමහරු හිතර පොඩි සැනසීමක් ගන්නවා තවත් සමහරු ආගමක් නැහැ ඉතින් හෙට half day නේ කියලා හිත හදා ගන්නවා තවත් සමහරු ඉඳලා තරි කියලා හිත හදා ගන්නවා
1: ඔව් ඉතින් ජීවිතේ වෙරවීරියෙන් දිනන්න සූදානම් වෙනවාට සුබම සුබ දවසක් වෙන්න කියලා හදෝ තින්න අපි ප්‍රාර්ථනා කරනවා අදත් ජීවිතයගේ බලාපොරොත්තු ටික ඉටු වෙනවාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඉතින් නේද
0: අනිවාර්යයෙන්ම සතියන්තයට යද්දි කිසිම කරදරයක් නැතුව හිතේ කහටක් නැතුව හිතේ සතුටින් වාටි යන්න පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද එහෙම නැත්තම් සමහර ඔළුවේ ප්‍රශ්න ගොඩාක් තියාගෙන සතියන්තයටත් යන්න වෙන්නේ මොකද ඔෆිස් එකේ ප්‍රශ්න ගෙදර අරන් යනවනේ සමහර අය අරන් යනවා නෙමෙයි අරන් යන්න වෙනවා ඉතින් තියෙන වැඩත් එක්ක එහෙම නැතුව හරි හොඳ විදියට වාට සතියන්තේ පෞලි කට්ටියත් එක්ක එකතු වෙලා ගත කරන්න පුළුවන්කම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මොකද ඉතින් පෞලි කට්ටියත් එක්ක අපිට හැමදාම ඉන්න බෑ චාමර මොකද අපිත් වයසට යනවා පවුල් ඉන්න අයත් වයසට යනවා එතකොට ඉතින් ඈත් එක්ක ගත කරන්න තියෙන කාල සීමාව අපිට හරිම අඩුයි මොකද අපි වැඩිම වෙලාවක් ගත කරන්නේ ඔෆිස් එකේ පැය 8ක් පැය 9ක් විතර ගත කරලා ගිහිල්ලා ඉවරලා ඊට පස්සේ සෙන්ස්රාදිරද වැඩ කරනවා නම් ඒ දවස්වලත් වැඩ කරලා ගිහිල්ලා එතකොට ඉතින් අපිට ඒ ගෙදර මිනිස්සුත් එක්ක අර පිය විසහියෙන් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ පැය 2 3ක් තමයි ඉතින් එහෙම නැත්නම් සෙනසුරාදා නැත්නම් ඉරිදා ඉතින් ඒ දවස් ටිකේවත් පවුල් කට්ටියත් එක්ක ඉන්න මොකද ඒක තමයි හොඳම දේ වෙන්නේ එහෙම නැතු ඉතින් ඒ කට්ටිය ඔයාගෙන් වෙන් වුණාට පස්සේ අඬලා දොඬලා පළක් නැත.
1: ඉතින් අදත් දිවෙනේ බොහෝ ප්‍රදේශවලට බොහෝ ප්‍රදේශවල බොහෝ ප්‍රදේශත්ම නෙමෙයි ටිකක් ප්‍රදේශවලට පසුරු දෙකෙන් පමණ පසුව වැසි ඇති වෙන්න පුළුවන් කියලා
0: තියෙනවා.
1: අහහ. බස්නාහිර සවර්ගම වයඹ වගේම ගාල්ල මාතර මහනුවර නෝරෙල්ලි දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වෙනවා කියලා තමයි කියලා තියෙන මුලතිව පැතර වෙන්නේ වගේම අම්පාර මඩකලපුව පැත්තේ පසුරු දෙකෙන් පමණ පසුව වැසි ඇති වෙන්න පුළුවන් කියලාත් කියලා තියෙනවා. එනිසා මේ බස්නාහිරටත් තියෙනවා වැසි ඇති වෙන්න පුළුවන් කියලා.
0: ඇති වෙන්න පුළුවන්. අර ඊයේ නිකන් පොදයක් ගියා වගේ වැඩක් වෙන්න ඇති.
1: කොළඹ තැන් තැන් වලට වැස්ස කියලා තාරංචි තියෙනවා ඊයේ රෑ වෙලා.
0: චුට්ට චුට්ට වැස්ස. එහෙනම් ඉතින් අද දවස සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මතක් කරලා නෝනේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිකලතරයි මණ්ඩලේ අපිත් එක්ක මේ ගමන යන්න එකතු වෙලා ඉන්නවා කියලා.
1: ඒ වගේම තමයි වේදනාවන් කැක්කුම් වලට සහනය දෙන මෙල්ඩෝල් අපිත් එක්ක ඉන්නවා මේ ගමන යන්න.
0: එහෙනම් මෙල්ඩෝල් ජාතිකලතරයි මණ්ඩලේ ඔයා ගාව ඉන්නවා කියන එක මතක තියාගෙනම සුප්‍රීම් රේඩියෝ අපිත් ඔයා ගාව දවසක් කර දවසක් නෙමෙයි හැමදාම ඉන්නවා හරිද හැම පෑයකම හැම තත්පරයකම ඔයා ගාව ඉන්නවා කියන එක මතක තියාගෙන අපි ගාවටම වෙලා ඉන්නේ කියලා වාචා ආරාධනා කරනවා.
1: එහෙනම් ජය වේවා සුබ දවසක් මං චාමර
0: මම නිපුනිකා.

0: මුහුදු මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසයි. සිහින තිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා,
1: පහසු වෙලා,
2: පැඩි
1: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
2: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් මට උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
5: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
6: අනිත් අය කරන එකම තමා පුට.
5: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
7: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
9: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
10: මේ මෙගා පව ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
11: මම රත්නසිරි මම ගම්පහ දෙසින් වාදී කී තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මේ ඇඳුනා මම ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇඳලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇඳෙන්නේ. ගන්න නැතුව මේක ඇඳෙන්නේ නැහැ. මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රාජ්‍යගත මේ තියක් කරේනෝ ජනාධිපතිවරු මුදලට ඒකත් රටට සේවයක් මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන් ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා මගේ වචනට ගේනවා ලේට් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා ලේට් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය මේ ලක්ෂය ඉස්සෙම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝදර සියලුම දෙනාට මම ස්තුති කරනවා
9: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
12: 89.1 Supreme Radio Supreme Radio Supreme Radio Wagee Hande Wagee Rata

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. අද සිකුරාදා.
1: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? ජූලි 15 සිට ජූලි 29 වෙනිදා දක්වා තමයි රුහුණු මහා කතරගම දේවාලේ ඇසල පෙරහැර මංගල්‍යය පවත්වන්නේ. යන්න ලෑස්ති වෙලා දින්නේ?
2: මං යනවා.
1: හොඳයි හොඳයි.
2: මං නිවන් දැම්මම නිවාඩු දාලා තියෙන්නේ.
1: නිමානු දාලා යන්න හිතුවද මේක තාත්තගේ කියලා?
2: බැරිද? අපි මේකනේ අපි වත්සලයට අපි ආදරෙන් කතා කරන්නේ තාත්ති කියලානේ. එතකොට අපි එහෙම කරගෙන පොඩි පොඩි බොරුවක් දාලා යන්න බැරි වෙයිද?
1: එහෙම යන්න මම මේ හිතේ අමාරුවෙන් කතා කරනවා. මටත් යන්න නැති එක. යන්න.
2: ඇයි ඔයාට ඉරිසියාව? ඇයි ඔයා මගේ නිවාඩුවත් එක්ක අල්ලලා ගින් ආවේ පොයට?
1: ගියාට කමක් නැහැ. හරිද? මධ්‍යම පරිසර අධිකාරීන් විශේෂ ඉල්ලීමක්. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය ගෙදර තියෙන ඔක්කොම

0: එහෙම හානි වෙනවා කතරගමට.
1: දල වශයෙන් ගත්තහම නිකු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්.
0: ඔව්.
1: ඒතකොට හිතන්නකො ටෝන් 75 කෙනෙක් අය අහන්න දෙයක් නෙවෙයි තින් නේද? ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවෙන් යන්න ඕනි තැනක්. හැබැයි ඉතින් අනිවාර්යයෙන් පුළුවන් තරම් කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා කියන්නේ. මොකද මැණික් ගඟේ විශේෂයෙන්ම වැඩිම හානියක් සිද්ධ වෙන්නේ මැණික් ගඟට. ඒක නිසා පුළුවන් තරම් අපි මේ වෙනදාට වැඩිය ආරක්ෂිතව මේ පාර පිරිසුදු කරලා එමු. පිරිසුදු කරලා ඉදලක් කරන් අතු ගන්න ඕනේ නැහැ. ඔය ලොකුම දේ කරන්න පුළුවන් දේ තමයි අපිට නේද? ඔය සොපින් මලු ඔය තියෙන ඒවානේ වතුර බෝතල් ප්ලාස්ටික් දේවල් අරන් යන්න නැතුව තන තන කැලිකසල් බැහැර කරන්න නැතුව පුළුවන් තරම් තියෙන තැන්වල කැලිකසල බැහැර කරන්න. ගේට්වේ සිරම දැන් ලෑස්ති කරලා තියෙන්නේ මේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන හදලා තියෙන්නේ.
0: සමහර මිනිස්සු ඒක පෙනිපෙනී චාමරේ ඒකට දානවා වගේ නිකන් විසික් කරලා යනවා. හැබැයි අනිත් පැත්තට වැටෙන්නේ නිකන්වත් ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඒක ආපහු ඇතුළට දාලා යන පුරුද්දක් ඒ මිනිසුන්ට
1: නෑ.
0: ඉතින් එහෙම කරන්න එපා. අනික සහ මේ මැණික් ගඟට එහෙම යද්දි පොඩ්ඩක් පිරිසිදුවට ඒ දේවල් ටික කරගන්න. මොකද මැණික් ගඟ ඔය දවස් ටික අපවිත්‍ර වෙනවා කියලා කියන්නේ ඒක හිතාගන්නවත් බැරි විදිහට තමයි මිනිස්සු අපවිත්‍ර කරලා ඉන්නේ. සහ සමහර කාලවලට කැම්ප ටික කන්නේත් මැණික් ගඟ ළඟ සමහරු තියාගෙන. ඉතින් ඒ වෙලාවට ඒ කොලෙත් එහෙම දාලා යන මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම කරන්න එපා. සහ සමහර මිනිස්සු මේක ලැජ්ජාවෙන් උනත් කියන්න ඕනේ තමන්ගේ ශරීර කෘත්‍යයන් කරගන්නත් ගොඩක් කාලවලට මැණික් ගඟ පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා චාම්. ඉතින්
1: දැන් මෙතන ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙනවානේ. ලක්ෂ 25කට විතර සනීප ආරක්ෂක පහසුකම් හදන එකෙත් ලොකු ගැටලුවක් තියෙනවානේ නේද? කියන්නේ කොච්චර අපි දේවල් හදන්න ගියත් ඒක මදි වෙන්න පුළුවන්. ඉවසීමෙන් ඉන්න වෙන්න පුළුවන් නේද?
0: දැන් එතන ශාමර සාමාන්‍යයෙන් කතරගම දේවාලයේ සහ කතරගමේ මැණික් ගඟ අපේ ඇතුළ වෙන තැනටම චුට්ටක් එහාට ගියාන් පස්සේ වැසිකිලි පද්ධතියක් වෙනමම හදලා තියෙනවා. පොඩි මුදලක් දෙන්න තියෙනවා සහ සමාජාංගල මුදල් දෙන්න උමනාවක් නෑ. ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් කතරගම බස් ස්ටෑන්ඩ් එක ළඟත් තියෙනවා වෙනමම වැසිකිලි පද්ධතියක් හදලා. ඉතින් ඔබට එතනට යන්නත් පුළුවන්කම තියෙනවා සහ ඒ අවරවට පිටාවේ ජංගම වැසිකිලි පද්ධති පවා ඒ දවස් ටිකට ඉතින් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ වගේ තැන්වලට යන්න එහෙම නැතුව ඉතින් ඒ වගේ දේවල් කරන්න ලැස්සෙන්න පවා මොකද මිනිස්සු උතර නාන්නේ ලක්ෂ ගණන්. ඉතින් ඒ කාලෙට ඉතින් ඒ නිසා ඒ පිරිසුදු භාවයේ තියාගන්න උපරිමම. මොකද ඔතනට යනවා කියලා කියන්නේ ගොඩක් වෙලාවට චාමර වෛරස් රෝග ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ දේවල් ගැන පොඩ්ඩක් වැඩිපුර හිතන්න. මිනිස්සුන්ට ඔයා නිකුත් කරන මල පහ නාන්න උමනාවක් නැහැ. ඔයා නිකුත් කරන මේ ඔයාගේ ශරීර කෘත්‍ය කරන දේවල් නාන්න උමනාවක් නැහැ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් පිරිසුදු භාවයේ තියාගෙන ওই තැන් වලට යන්න. මොකද ඉතින් දැන් අපි යන්නේ වන්දනාමාන කරන්නනේ චාමර. අපි යන්නේ බැතිසෙත් ඉන්නේ. එතකොට පේ වෙලා යන්න ඕනේ කියලා කියනවා. එතකොට මිනිස්සු කැමති මැණික් ගඟින් ටිකක් නාල යන්න. හැබැයි ඒක අමාරු වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් පුළුවන් තරම් පරිසරය පරිස්සම් කරන්න. ඔය ප්ලාස්ටික්, එතකොට පොලිතින් ඒ වගේ දේවල් හරියට බැහැර ගන්න ඕනේ තියෙන තැන් වලට බැහැර කරන්න. ඒක තමයි හොඳම දේ වෙන්නේ.
1: දෙවියන්ගේ අඩවිය නේද? ඕනට වඩා ඉතින් සෙල්ලම් දාන්න හොඳ නැහැ. නේ. එතකොට තමයි ශ්‍රද්ධාවත් නේ අපින් පිරිහෙන්නේ, ගිලිහෙන්නේ.
0: ඔව්, ඔච්චර භක්තියකින් යනවා නම් ඉතින් ඕක කරන්න බැරි කමක් නැහැ නේ.
1: පරිසරය රකින්නේ නැති පරිසරයට ආදරය නොකරන අපිට ඉතින් ස්වභාව ධර්මයක් දඬුවම් කරනවා. එතකොට දෙවියෝ වුණත් අපිට කරුණා කරන්නේ නැහැ නේද?
0: නැහැ. දැන් ওই කාලේ ශාමර දැන් ඇසල පෙරහැර මංගල්‍ය ඔබ බලන්න යනවා නම් එහෙම අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් එකක් ළඟ තියාගන්න. මොකද සමහර මිනිසුන්ට සෙනඟ වැඩි වුණාට පස්සේ සෙනඟ දෙරපෙන්නේ වුණාම ශාමර උලකෙක්කම ඉබේම හැදෙනවා.
1: අනිවාර්යයෙන්.
0: සහ මේ ඇඟපත වේදනාව හැදෙනවා. අනික ඉතින් පෙරහැර කාලේනේ, පෙරහැර කාලේට සමහරකට ඔබට අවශ්‍ය කරන ওই බෙහෙත් ටික එහෙම ගන්න අමාරු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වෙනම මල්ලක් හදාගන්න. ඒ මල්ල ඇතුළට අනිවාර්යයෙන්ම
1: බෙහෙත් පොට්ටනිය කියලා නේද කියන්නේ?
0: බෙහෙත් පොට්ටනිය හදාගන්න. ඉතින් ඒ නිසා
1: මේ අත්තම්මල කියන බෙහෙත් පොට්ටනිය කියලා නේද?
0: ඔව්.
1: බෙහෙත් පොට්ටනියට මෙලඩෝල් කාඩ්ඩයක් අනිවාර්යෙන් දාගන්න නේද?
0: ඔව්, මෙලඩෝල් කාඩ්ඩයක් දාගන්න. මොකද උළු කැක්කුමක් ආවත්, කැස්ස හෙම්බිරිසාව, ඇඟපත වේදනාවක් ආවත් එහෙම. මොකද සමහර අය උදේ ඉඳන්ම ඉන්නේ චාවර පෙරහැර බාන ඉඩක් නැති වෙයි කියලා හිතාගෙන.
1: උදේ නෙවෙයි, දවස් ගානකට කලින් යන්නේ නෙපු නේද?
0: දවස් ගානකට කලින් යනවා. ඉතින් ඒ නිසා මේ මෙලඩෝල් කාඩ්ඩයක් ළඟ තියාගන්න ඉක්මන් සහනේ ඔයාලට ලබා දෙන්න පුළුවන්. දැන් ওই කතරගම පූජා වූමිට ගියාට පස්සේ ඔයා දකින්නව නම් NLB මේ ටිකට් කවුන්ට් එකක් තියෙනවා
1: කියලා. තියෙනවා, තියෙනවා, අනිවාර්යෙන් තියෙනවා.
0: ඒකනේ තියෙනවානේ. ඉතින් ඒ නිසා අද සම්පතත් ගන්න ඕනේ. හරිද?
1: හොඳට දැන් ඔයා ශ්‍රද්ධාවෙන් යන්නේ නේද? අනිවාර්යෙන් පූජා බිම ටිකක් තියෙන ටිකට් එකක් ගන්න. මොකද වාසනාව කියනද ඔයාට අනිවාර්යෙන් උදා කරලා දෙනවනේ තින් නේද? ජාතික ලොතරැය මණ්ඩලය ගැනත් අහන්න දෙයක් නැහැ ඉතින්. කියන දේ කරන, කරන දේ කියන තැනක් තමයි ජාතික ලොතරැය මණ්ඩලය කියන්නේ. අද සම්පත ලොතරැය විශේෂයි. ඔයාගේ අද දවසේ තියෙන මුදල් ප්‍රශ්න ටික විසඳ ගන්න ඔයාට තියෙන හොඳම අවස්ථාව තමයි අද සම්පත කියන්නේ. මහජන සම්පත දිනුමාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4 ගැලපන රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3 ගැලපුණත් රුපියල් 4,000ක් දිනාගෙන තවත් සෙසු තෑගි වාට ඔබේම කරගන්න පුළුවන්. අද වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත ලොතරැය
0: කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මට චාමර පුරුද්දක් තියෙනවා කොහේ හරි යනකොට යන්න කලින් මේ මොන මොන හරි කෑම පොඩ පොඩ දාගන්න. සාමාන්‍ය එක එක චූටි

0: ඇගේ කියනවා මේ කිරිටෝ විසුවන් දෙනවා
1: බිස්කට් වර්ග තියෙනවා. ඊට පස්සේ මම
0: කැවිලි මල්ලක් වගේ
1: ටිකක් දුරගමනක් යනකොට මම මේ සමහර වෙලාවට ඔය මේ මොනාද සීනි සම්බල් පාන් එහෙම හදා ගන්නවා. දැන් ඔය සීනි සම්බල් පාන් හදන යන්න සමහර කාලවල ලුණු ගන්නවා කියලා කියන එක වෙනම ගේමක් ශාවරයි. ලුණු ගන්නවා කියන්නේ ලුණු ගන්න සමහර කාලවලට කොහොම වුණත් අපි දැන් ඔය කොහෙට හරි යනකොට වන්දනාමාන කාණ යනකොට වෙන්න පුළුවන්, ට්‍රිප් එකක් යනකොට වෙන්න පුළුවන්. ඔයාලට ඔය අඩු ගානකට ඔය දේවල් ටික ගන්න උවමනා කරනවා නම් ට්‍රිප් එකට අවශ්‍ය කරන දේවල් විතරක් නෙමෙයි, ඔයාගේ දිනදා අවශ්‍යතාවයන් වෙනුවෙනුත් ඔයාට ඕන කරන බාන් ටික ගන්න පුළුවන්. කසාගල ග්‍රීන් සූප් එකට ගියොත් එහෙම කසාගල ග්‍රීන් සූප් එකකින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට අවශ්‍ය කරන ග්‍රොසරි අයිටම්ස්, එතකොට හාල්, සීනි, පිටි මේ හැමදේම හරිම අඩුම ගානකට ගන්න ශාකා තියෙනවා. මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගන්නේ මුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල. ඉතින් සමහර විට ඔන්න මේ හෙට අනිද්දා ඔයාගේ ප්‍රදේශයේ කසාගල ග්‍රීන් සූප් එකක් විවෘත වෙන්න පුළුවන්. මොකද යාලා කියනවා කසාගල ග්‍රීන් සූප් ලංකාව වටේම දාන්න ලෑස්ති කියලා. ඉතින් මේ වසරේ බොහෝ තැන්වල ආරම්භ වෙනවා කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සූප් වෙත අදම යන්න කතා කරන්න. 1 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0 2 2 4 0
0: විනාඩි 34යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: මේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112739188.
5: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්ව වෙනුවෙන්මයි.
9: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ හතයි වෙනාඩි දෙසටයි දැන් බලාව. එහෙනම් අපි යමු අද දවසේ පුවත්පත් සිරස්තල මොනවද කියලා බලන්න. අපි මුලින්ම අවධානය යොමු කරන්න අද දවසේ දිනමින පුවත්පත වෙත.
2: දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තල නේදත් වාර්තා කරනවා. මේගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් නිලධාරීන් මියගියේ සිරකරුවන්ගේ අමානුෂික පහර දීම් වලින් 14ක් මියගියේ වෙඩි වැදීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවෙයි කියලා වාර්තා කරලා තියෙනවා. ඒ අමානුෂික සිදුවීම සම්බන්ධයෙන් නැවත නැවතයි කතා කරන්න තරම් ධෛර්යයක්වත් නැහැ වගේ එකක් තියෙනවා නිපුනේ. පුදුම දේවල් ඉතින් වෙලා තියෙන ඉතින් වැරදි කරුවන්ට දඬුවම් දීම තමයි මේ වෙලාවේ කරන්න තියෙන වටිනාම දේ නේද?
1: ඔව්, මානව හිමිකම් පැත්තෙන් චාමර මේ අනිත් පැත්තටත් මං හිතන්නේ ওই ගන්න ඕනේ ක්‍රියාමාර්ග ටික ගන්න ඕනේ. මොකද ගොඩක් කට්ටිය සිරකරුවන්ගේ පැත්තෙන් මානව හිමිකම් ගැන කතා කරනවා. ඒ පැත්තෙන් මානව හිමිකම් තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි දැන් මිය ගියපු පිටිස ඉන්නවා. එතකොට පොලිසිය ওই අංශවලට වැඩිපුරම මේ හානි වෙච්ච දේවල් තියෙනවා.
2: බන්ධනාගාර නිලධාරින්නේ
1: දැන් මිගමුව බන්ධනාගාරය මේ පරිහරණයට ගන්න බැරි බන්ධනාගාරයක් බවට පත්වලා නැතිනේ. ඉතින්
2: ගන්නත් බෑ සහ එය ගත යුතු නැහැ අපරාධ ස්ථානයක් විදිහට තමයි නම් කරන්නේ දැන් වර්තමානයේ වෙනකොට. ඒක ඉදිරියට මොකක් කරයිද කියලා අපි දන්නේ නැහැ. සිරකරුවෝද මිනිස්සුයෝ වගේම ඉතින් නිලධාරියෝද මිනිස්සුයෝ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල්ට නියෝග. නැත්ත වෙනුවට ඇත්ත පොතෙන් බුද්ධිමය දේපල උල්ලංඝනය කරලා ටිල්වින්ට මිලියනයක් ගෙවන්න විමල් වීරවංශ හිටපු අමාත්‍යතුමාට ඔන්න උසාවිය තීන්දුව නියෝගයක් ලබා දීලා තියෙනවා. පරණ යාළුවෝනි තින් නේද? ඒ වගේම තවත් වාර්තා කරලා තියෙනවා නිපු අයතා වත්කම් සම්බන්ධයෙන්.
1: අයතා වත්කම් නඩුව යෝෂිතගේ හිටපු පෙම්වතිය සාක්ෂි දෙයි කියලාත් සඳහන් වෙනවා.
2: ඒ වගේම පාර්ලිමේන්තු සම්බන්ධයෙන්ුත් තියෙනවා. මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත වැඩි ඡන්ද 152 කින් සම්මතයි කියලා වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගය ගැනත් කියලා තියෙනවා.
1: මධ්‍යම අධිවේගී මාර්ගයේ ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම විශ්වාසවන්ත මූල්‍ය පරිසරයකට නව පනත සංශෝධන ගේනවා කියලාත් කියනවා.
2: ඒ වගේම තවත් බන්ධනාගාර සිදුවීම තමයි අදත් තියෙන්නේ නේ.
1: මහමෝදර හා පැරණි බෝගම්පර තාවකාලික බන්ධනාගාර වේ කියලා තොන්න අද දවසේදී සිරස්තලයක් වාර්තා කරනවා.
2: ඒ වගේම යල කන්නේදී වී මිලදී ගැනීම 15 වෙනිදා සිට ආරම්භ කරනවලු. ගොවිය බලාගෙන ඉන්නවා වී ගන්න ඕනි. ඉතින් සාධාරණ මිලක් දෙන්නත් ඕනි තින් නේද?
1: ඔව්. මේ විස්මිත සත්කමක් කරලා තිනවා කියලා තද දිනමින පුවත්පත වාර්තා කරනවා. බද්ද නියුන් දරුවන් වෙන් කළ පයදා 14ක විස්මිත සත්කම පේරාදෙණිය රෝහලේදී කියලා තමයි අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරන්නේ.
2: ඒ වගේම කලාපේ ආර්ථික වර්ධනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම කියලාද දිනමින වාර්තා කරනවා. ඩෙංගු සම්බන්ධයෙන්ුත් කියලා තියෙනවා නිපු. ඩෙංගු මරින්න ගිය PHIලා 8කට ඩෙංගු වැළඳිලා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තාමත් තියෙනවා. තාමත් මේ ප්‍රශ්න ඉවර වෙලා නැහැ. ඇමරිකාව දෙවැනි වරටත් ඉරානයට පහර දෙයි. තාමත් ප්‍රශ්න ඉවර නැහැ වගේ තමයි අපිට නම් පේන්න තියෙන්නේ.
1: ප්‍රශ්න ඉතින් ඉවර වෙන්නේ නැහනේ. දවසින් දවස ප්‍රශ්න අපිට මොකක් හරි එනවා නේ. ඉතින් මුකුත් නැතුව ඉතින් අර එක දවසක්වත් ඉන්න බෑ. කොහේ හරි අහ කියන හෙන ගෙඩියක් හරි අපිට පාත් වෙනවා
2: නේ.
1: ඒ වගේම තමයි සිලොන් ටී විලේජස් පොකුරුතේ ගම්මාන 500 වැඩසටහන 15 වෙනිදා ඇරඹේ කියලා අද දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා.
2: ඔය දින තමයි අද දවසේදී ප්‍රධාන පොත් සිරස්තල වාර්තා කරලා
1: තියෙන්නේ.
2: ප්‍රධාන වශයෙන්ම බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමයි අනිකුත් පොත්පත් තොරතුරු වලත් වාර්තා වෙලා
1: තියෙන්නේ.
2: ඉතින් මේ ටික අදට ඇති එහෙනම් නේද?
1: ඔව් අදට ඇති. අද සිකුරාදානි කොහොමද? අද ලොකු විස්තර කියලා වාගේ ඔළුව නිකන් මේ කේන්තියෙන් පුරවන්න උමනා නෑ අපිට. ඉතින් ඒ නිසා අපි යනවා ලස්සන සින්දුවකට.
2: එහෙනම් දිගටම එකතු වෙන්නද වෙල්කම් ෂෝ සමග උදේ 10 වෙනකන් අපි ඉන්නවා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: රටේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් එක්කුණ පිළිකෑම
6: කියාපෝලි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරන තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: උදේට ඇහෙන සද්ද අතරට
1: හරි වැඩේ තමයි. ඉතින් ආදරය කියපු කට්ටිය කවුරුත් ආදරේ නැහැලු චාමර. ඇත්ත නේද?
2: අනේ මන්
1: බොරුව තමයි ඔය පිරිමය ගාව තියෙන්නේ. හා එනකොට නම් එනවා ඉතින් මෙතන. නෑ නෑ අනේ මං ඔයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ, මං ඔයාට විතරයි ආදරේ කියලා. ඊට පස්සේ ඉතින් බැන්දට පස්සේ ආදරේ කොහින් ගියාද මන් දන්නේ. ආදරෙත් නෑ, පිරිමි මනුස්සයෙක් ගෙදර හොයා ගන්න අමාරුයි.
2: ආදරේ පෑලදුලින් පිටව ගිහිල්ලා නේ.
1: පෑලදුරින් පැන ගිහිල්ලා. දුක තමයි දුක.
2: දුක් වෙන දෙයක් නෑ. ජාතික ලොතරැය මණ්ඩල ළඟ ඉන්නකම් වාගේ හීනවලට යන්න ජාතික ලොතරැය මණ්ඩල වලට දෙන තල්ලුව ආ හිතා ගන්න බෑ. කෝටිපති දරණි දාහනේ ලොතරැය ගැන කියන්නම් ඔයාට. මොකද කෝටි ගානක දිනුම් අවස්ථා තුලින් වාගේ හීන හැබෑ කරන ලොතරැය තමයි ජාතික මහා ධන සම්පත දරණි දාහනේ ලොතරැය කියලා කියන්නේ. දරණි දාහනේ ලොතරැය තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා පසුගිය මේ මාසයේදී බිහි කරන්න පුළුවන්කමක් ලැබුණා කන්ද උඩ රටින්. මුදල විදිහට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි මුදලක් තමයි මේ වාසනාවන්තයට හිමි වුණේ. දැන් කෝටිපතියන් 20 ලක්ෂපතියන් බිහි කරන අතරතුරේදී ඔයාලට පුළුවන්කමක් තියෙනවා සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න. අවස්ථා රසක් තියෙනවා ජීවිතේ දිනන්න. ඒ නිසා ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයෙන් අදම ගිහිල්ලා ගන්න. දන්න නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩි.
1: සමහරක් වෙන මෙච්චර කාලයක්වත් අනිකඩව හිටියා නම් එහෙම ඔයාට ඒ ප්‍රශ්නේ ඇතෑරිලා ඔයාව ප්‍රේමවන්තෙක් ප්‍රේමවන්තයක් කරන්නත් පුළුවන්. ඉතින්
2: පුළුවන් පුළුවන් පුළුවන්.
1: ඇයි අදරට පස්සේ ඉතින් එහෙම වෙනවනේ.
2: ඔව්. වාසනාව සහ අවාසනාව දෙක වෙන්න පුළුවන් ඉතින්. ඔයා තීරණය කරගන්න ඕනේ. ඔහොමද කරන් කියලා.
1: හා හා හා. මේ වගේම තමයි මේ දැන් ඔය ඔක්කොම ටික හැදලි ඉවර වෙලා නේද? ආදරයක් හේම හොයාගත්තට පස්සේ දර නිධානෙන් ඇදුන කෝටි ගානක් ආදරයක් හොයාගත්තා. ඊට පස්සේ ගියක් හදාගන්න ඕනේ. ඉතින් මේ හදන ගෙදරට අනිවාර්යයෙන්ම මෙල්වා RB500 පාවිච්චි කරන්න කියලාද මතක් කරන්න ඕනේ.
2: අනිවාර්යෙන් අත්‍යවශ්‍යම ශක්තිමත් වෙන්න එපා ඉතින් නේද? ඒ නිසා RB500 මෙල්වා භාවිතා කරන්න ඔයාට විශ්වාසයෙන් යුතුව භාවිතා කරන්න පුළුවන් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ.
1: එහෙනම් ඉතින් ඒගෙන මතක් කරන්න ගමන් අපි මේ සින්දුව ගහන්න යමුනේ.
2: අපි යමු.
1: සමහර අය නම් කියයි ඉතින් අවසර නැත මට ඔබ යත ගන්නට කියලා. හැබැයි ඊළඟ බයිල් සමහරකට එහෙම වෙන්න පුළුවන්.
2: ඔයාට අවසර නැහැ සින්දු කියන්නේ. හරි. මිල්ට මලවරජ මහත්තයා කණි ගහමු
1: සින්දු. චුට්ටක් කියන්න චුට්ටක් කියන්න චුට්ට.
2: තවද මේක පාසල් වේදිකාව කියලා.
1: ඒ පාසල් වේදිකාව ඇතුළේ තුරුට අවස්ථාව දෙන්නේ අපිට මේ වගේ තැන්වල අවස්ථාවක් හම්බ වෙන්නේ නැද්ද කියන්න. මෙතන අපේ තියෙන දක්ෂතාවය මෙතන තියාගෙන ඉන්න ඕනද? අපේ එළියට දාන්න එපාද?
2: හරි හරි හරි.
1: අපි ආවසින්දෝ.

0: අලුතක් වෙලාව උදෑසනටයි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: You're listening to the Welcome Show.
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනදි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක

0: എന്ന സദ്ദാത്തരുടെ വെൽക്കം ഷോ.
1: උදෑසනයි විනාඩි 6යි දැන් වෙලාව. අපේ දෙවෙනි පැය තමයි අපි මේ පටන් ගන්නෙ. අද සිකුරාදා රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා නේ අපි ඔයාව අරන් යනවා ලංකාව වටේම. ලංකාව වටේම කියන්නේ ඉතින් එක තැනකට තමයි එකයි යන්නේ. දවසට එක තැනකට විතරයි එකයි යන්න පුළුවන්. ඉතින් එහෙම ඕවරෝල් කවර් කරන්න බෑනේ නේද ජාමල්. ඉතින් ඒ නිසා එක තැනකට එක යනවා. හැබැයි මතක තියාගන්න ඕනේ ඔය හැම දෙයකටම අපේ ජීවිතේ හීන හැම හැබැයි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලේ ඉන්නවා කියලා.
2: ඒ වගේම තමයි ඉතින් මෙල්වා RB500 විශ්වාසයෙන් යුතුව ඔන්න අපිත් එක්ක ඉන්නෝ මේ ගමනත් යන්න. ඉතින් අදත් වෙනද වගේම අපිත් එක්ක එකතුලා ඉන්නෝ.
1: එහෙනම් ඉතින් අපි යමු දෙවෙදෙන්න.
2: අපි යන් අපි යා.
1: Travel with Supreme. සිකුරාදා දවසේ අපිව කොහෙටද යන්න යන ලෑස්ති වෙන්නේ චාමර?
2: අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන්නේ රුහුණේ පුංචි කතරගමට.
1: පුංචි කතරගමට.
2: රුහුණේ පුංචි කතරගම කියලා හඳුන්වන්නේ ඓතිහාසික ගැටබරු රජමහා විහාරයේ සහ ගැටබරු දේවාලේ. ආයිතිං අහලා නැතිනවක් නෙවෙයින නේද ඉතින්. කොහෙදි හරි තැනක අහලා තියෙන මහා අනුහස් ඇති තැනක් විදිහට තමයි විශේෂයෙන්ම ගැටබරු දේවාලය ලංකාවේ බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍ර වෙලා තියෙන්නේ. හරි. මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළේ කොටපල ප්‍රදේශයේ ගැටබරු රජමහා විහාරයේ තමයි දේවාලයත් පිහිටලා තියෙන්නේ. කුඩා කඳු ගැටයක තමයි තියෙන්නේ. අති සුන්දර රමණීය පරිසරයක් තියෙන නිපු. ඔයාට ගිහාම ඔය මේ මොරවක් කොරලේ කඳු පන්තිය, ඒ වගේම ගොන්ගල ඇතුළු ඔය ඒ ආශ්‍රිත තිබෙන්නා වූ කඳු පන්තිය වගේම සිංහරාජ වනාන්තරයත් මයිම් වෙලා
1: තියෙන්නේ.
2: එතකොට ස්වභාවික සෞන්දර්ය අතින් ආයතින් කියන්න වචන නැහැ. ඒ තරම් මහ පුදුම ලස්සන පාරාදීසයක් තමයි ඉතින් මේ ගැටබරු දේවාලය පිහිටලා තියෙන ප්‍රදේශය. දැන් මෙතන වැදගත්ම කාරණාව තමයි අතීතයේදී මේ රුහුණුපුර සත්කෝරලේ එහෙම නැත්නම් ඔය වටේ පිහිටලා තියෙනා වූ බොහෝ ගම්මානවල බොහෝ ප්‍රදේශවල තමත් බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වුණු දේවාලයක් විදිහට ගැටබරු දේවාලය හඳුන්වනවා. මොකද රජ්ජුරු බණ්ඩාර දෙවියන් තමයි මෙතන වැඩ ඉන්නේ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ඉතිහාසයත් ලංකාවේ බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍ර වෙලා තියෙනවා. මොකද රජ්ජුරු බණ්ඩාර දෙවියන් ප්‍රාදේශීය ප්‍රභූවරයෙක් විදිහට තමයි ඉඳලා
1: තියෙන්නේ.
2: හරිද? එතකොට ඉන්පසුව ඔහු මිය යාමෙන් පසුව තමයි මේ දෙවියෙක් ලෙස උපත ලබා තිබෙන බව ජනප්‍රවාදයේ විශ්වාස කරන්නේ. ඒක සාක්ෂි සහිතව පෙන්නුම් කරනවානේ මේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ප්‍රතිමාව තුළ. මොකද නිපු අර ඔටුන්නක් හිසදරා උඩු රැවුල සහිතව ඉන්නවා. ඒ වගේම තමයි ගෙලබැඳි මාලයක් තියෙනවා සහ ගෙලේ බැඳු තැල්ලක් තියෙනවා. ඒක නිසා මේ ප්‍රාදේශීය පාලකයෙක් ලෙස ප්‍රාදේශීය රාජ්‍ය නායකයෙක් විදිහට තමයි මේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් විශ්වාස කරන්නේ මේ ප්‍රදේශ ජනතාව. දැන් මේ උඩරට රාජවංශයේ බණ්ඩාර කියන සම්භවයෙන් පැවතෙන කෙනෙකු විදිහට මේ හඳුන්වනවා. රජ්ජුරු බණ්ඩාර කියන්නේ ඒක නිසා තමයි ප්‍රාදේශීය පාලකයෙක් ලෙස මෙතුමන්ගේ කාර්යභාරයන් තුළ ඔය ගොඩක් මිනිසුන්ට උදව් කරලා තියෙනවා ඒ කාල සීමාවේදී. ඒ වගේ ඉතා ධාර්මිකව කටයුතු කරලා තියෙන බව තමයි විශ්වාස කරන්නේ. හරිද? දැන් මේ මොරවක් කෝරළේ අනසක පැතිරු රජෙකු විදිහට තමයි මේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ඉතිහාසය අපිට සාක්ෂි පෙන්වන් කරන්නේ මේ හා සම්බන්ධයෙන් යත්. ඉතින් බොහෝ අනුහස් තියෙන තැනක්, බොහෝ දෙනා බාරහාර වෙන තැනක්, අසාධාරණකම් වෙනුවෙන් ගොඩ දෙනෙක් ගිහිල්ලා මෙතෙන්ට බාරහාර වෙනවා. ඒ බාරහාර වෙන දේවල් ඇස්පනා පිටම ඔප්පු වෙනවා කියලා තමයි ඉතින් බොහෝ දෙනා විශ්වාස කරන්නේ. හරි. ගැටබරු රජමහා විහාරයත් ඒ හා සම්බන්ධව තවත් විශේෂයි. මොකද ඒ සම්බන්ධයෙන් වෙනවම කතා කරන්න ඕනි. එහිත ගල්ලෙන් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා අපිට. ඒ වගේ අර ආගමික නැඹුරුට එහෙම නැත්නම් හිත නිස්කලංකව දැහැන් ගත කරගන්නත් හොඳම තැනක් තමයි ගැටබරු රජමහා විහාරය කියලා කියන්නේ. ඉතින් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න අනිවාර්යෙන් ඉතින් ඔයා එහෙනම් ගැටබරු දේවාලයටත් ගිහිල්ලා බාරහාර වෙන්න, බාරහාර වුණා හෝ නොවුණා අනිවාර්යෙන් බලන්න යන්න ඕනි තැනක්. දැන් රජ්ජුරු බණ්ඩාර දෙවියන්ට බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන් කියලාත් හඳුන්වනවා. රුහුණේ බටහිරට අධිපති දෙවියන් විදිහට හඳුන්වනවා රජ්ජුරු බණ්ඩාර දෙවියන්. බොහෝ දෙනාගේ විවිධ විශ්වාසයන් තියෙනවා. දැන් ප්‍රාදේශීය පාලකයන් ගත්තාම ප්‍රාදේශීය දෙවියෝරු අපිට විශේෂයෙන්ම ප්‍රදේශෙන් ප්‍රදේශර ඉන්නවනේ නේද? ඒ වගේ ඉතින් රජ්ජුරු බණ්ඩාර දෙවියත් බොහෝ තැන්වලදී වන්දනාමානයට පාත්‍ර වෙන ඓතිහාසික වැදගත්කමක් තියෙන දේවාලයක් විදිහට සහ දෙවි කෙනෙක් විදිහට අපේ රටේ මිනිස්සු තුන් විශ්වාස කරනවා.
1: එහෙනම් ඉතින් මේ කතාවත් එක්කම අපි යන්න ලෑස්ති. චාමර වේරසිංහ ගායනා කරන ගැටබරු කන්දේ කියන සින්දුව අහන්න. ඉතින් සාමාන්‍ය චාමර කියලා කියන්නේ ඔක්කොම ටික මේ කවර් කරපු කෙනෙක්නේ. දකුණේ පින්න තිබීම වැවුරු කන්නල ඔය වගේ සින්දු ටික ඔක්කොම කියලා තියෙන්නේ කොහමද අපිට චාමර වේරසිංහත් එක්ක. එහෙනම් අපි ඒ සින්දුව අහමු.
2: එහෙනම් ගැටබරු කන්දට ගිහිල්ලා එන්න. සමහර දේවල් ඉතින් නොහිතන තැන්වල හම්බෙන්නත් පුළුවන් ඔය වගේ නේද? ඒවත් ඉතින් අනුහස් තියෙන දේවල් ඉතින් නේද?

0: Asuna viai ekran, asuna viai tuna. Supreme Radio, Supreme Radio, Supreme Radio. Magi yanda, magi rata.
1: මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
6: එම මෙහෙම
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
1: සින්දු කපේ විත් නිමේෂා
8: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
9: 89.1 89.3

0: උදෑසනයි විනාඩි 24යි දැන් වෙලාව. චාමර මේ දවස්වල හැමෝම මේ බන්ධනාගාර ගැන කතා කරනවානේ.
1: ඔව්.
0: ඒ කියන්නේ බන්ධනාගාර ගැන කතා කරනවා. එතකොට ලෝකේ විශේෂයෙන්ම විශේෂ ආරක්ෂාව දීලා තියෙන සමහර බන්ධනාගාර ගැනත් මේ වෙනකොට දැන් මීගම සෙද්දියත් එක්කම එළියට ඇවිල්ලා තියෙන්නේ. මොන වගේ ආරක්ෂාවක්ද දෙන්නේ? මොන වගේ පහසුකම්ද දීලා තියෙන්නේ? එතකොට ඒකට සේවය කරන නිලධාරීන්ට දෙන ආරක්ෂාව මොන වගේද? ඔය කියන හැම කාරණාවක්ම ගැන ගොඩාක් අය මේ හොයලා බලනවා චාමර. ඉතින් ඒ කට්ටිය හොයලා බලද්දි මේ දවස් ටිකේම Facebook එකේ ෂෙයා වෙච්ච වචනයක් තිබ්බා චාමර. අපේ ඉහිර ගෙවලුත් නිකන් මේ එල් සල්වඩෝර් වල තියෙන එස්කෝට් මේ විදියට කරන්න ඕනි කියලා. ඒ හිරගෙදර විදියට කරන්න ඕනි කියලා තමයි මේ ගොඩක් කට්ටිය කිව්වේ. ඒ කියන්නේ සෙකෝට් කියන හිරගෙදර විදියට හදන්න ඕනි කියලා කිව්වා. මොකක්ද මේ එල් සල්වඩෝර් වල තියෙන මේ හිරගෙදර? මොකක්ද මේකේ තියෙන විශේෂත්වය කියන කාරණාව ගැන පොඩ්ඩක් කතා කරගෙන යන්නම්. මේක තියෙන්නේ මේ එල් සල්වඩෝර් වල කොහොමහරි 2023 දී තමයි චාමර මේ සිරගෙදර විවෘත කරලා තියෙන්නේ. මේ ළඟදී සිරකරුවන් සාමාන්‍යයෙන් 40,000ක් විතර රඳවා තියන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ බන්ධනාගාරයේ යෙදකලා තියෙන විශේෂයෙන්ම චාමර ඒ රටේ ඉන්න ප්‍රධානතම මැර කල්ලි දෙක, එහෙම නැත්නම් පාතාල කල්ලි සමාජිකයන් හිරකරලා තියන්න. මොකද එල් සල්වඩෝර් වල සිද්ධ වෙන ඒ වගේ හානිකර දේවල් වැඩ නිසාම තමයි ජනාධිපතිට සිද්ධ වෙලා තියෙන්නේ මේ වගේ විශේෂතම බන්ධනාගාරයක් හදන්න. කොමහරි මේකේ නීති ඉතාම දැඩි චාමර. මේකේ තියෙන විදියට පවුලේ අයට හමු වෙන්න බෑ. පවුලේ අයට හමු වීම තහනම්. දුරකථන භාවිතයට කොහොමත්ම අවසර නැහැ. ඒක අවසර දෙන්නෙම නැහැ. සාමාන්‍යයෙන් සිරකරුවන් එලි මහනට යවන්නෙත් නැහැ. ඒ වගේම තමයි සාමාන්‍ය එක සෙල්ලෙක 65ක් 70ක් විතර රඳවල තියන්න පුළුවන් කියලා තමයි කියන්නේ. පැය 24ම ආරක්ෂක කැමරා සහ දැඩි මුරකාවල් යටතේ තමයි මේක පවත්වාගෙන යන්නේ. සාමාන්‍යයෙන් මේ බන්ධනාගාරය ගැන ලෝකයක අදහස් තියෙනවා චාමර. මේකට සහය දක්වන අය කියන්නේ නම් මේ නිසා මේ එල් සල්වඩෝර් වල මිනිමැරුම් සහ කල්ලි ප්‍රචණ්ඩත්වය විශාල ලෙස අඩු වෙලා තියෙනවා කියලා. මේ හිරගෙදර නිසා. එතකොට මානව හිමිකම් සංවිධානය කියනවා මේක අතනොමැතික අතලංගුවට ගැනීම, සිරකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ බන්ධනාගාරයේ තත්ත්වය ගැන බරපතල චෝදනා තියෙනවා කියලා. හැබැයි ඉතින් රජය කියනවා ඒ වගේ චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා, ඒ චෝදනා පිළිගන්නේ නැහැ කියලා. මොකද සල්වඩෝර් වල ඉන්න ගොඩක් අයට චාමර ආහාර එහෙම ලබා දෙන්නේ තමන්ගේ සෙල්ලකටම තමයි. ඒක රජය මගින්ම සිද්ධ කරනවා. කොහොමහරි මේ කියන්නේ තමන්ගේ ගෙදරින් අරන් එන්න බෑ. ගෙදරින් කාටවත් ආහාර තමන්ට කැමති ආහාර ගැනීමක්වත් සිද්ධ කරන්නේ නෑ. මොකද නිවෙස් වල අයට පවා මේගොල්ලන්ට බලන් එන්න තහනම් කියන තමයි සඳහන් වෙන්නේ. පවුලේ අයගෙන් කෑම ගෙන්වා ගැනීම සපුරා තහනම්. බන්ධනාගාරයේවත් කැන්ටින් එකකින් කැමති කෑමක් මිලදී ගැනීමේ පහසුකම උන්ට සලස්සලා නෑ චාමර. ඉතින් මේ වගේ දැඩි ආරක්ෂක නීති රීති උන්ට තියෙනවා. දැන් සාමාන්‍ය සමහරු කියලා තියෙනවා මේකේ මේ ඒගොල්ලෝ වෙනම වැඩ කරන්නේ

0: ක්ෂාවකටතේ චාමර විශේෂතම ආරක්ෂාවක් දීලා තියෙනවා. සහ මේකේ තියෙන විශේෂම කාරණය තමයි චාමර දැන් මේකට යන ජයස්ලා ඉන්නවානේ, මේකේ වැඩ කටයුතු කරන නිලධාරීන් ඉන්නවානේ. මේ නිලධාරීන් අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් තමන්ව හඳුනා ගැනීමට නොහැකි ආකාරයේ මුහුණු ආවරණයක් දානවා චාමර. ගොඩාක් නිලධාරීන් එක සිද්ධ කරන්නේ තමන්ගේ සහ තමන්ගේ පවුලගේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද මේ සිරගෙදර ඉන්නේ විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ නැත්නම් සල්වදෝරේ ප්‍රධානතම කල්ලිකරුවන්. ඉතින් ඒගොල්ලන්ගේ තියෙන ඔය මේ භයානක හැසිරීම නිසාම තමයි මේගොල්ලෝ තීරණය කළා තියෙන්නේ තමන්ගේ අනන්‍යතාවය පෙන්වන ආකාරයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ නැහැ කියලා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන එකක් තියෙනවා. සාමාන්‍යයෙන් තියෙනවානේ සෙල්වල වැඩිපුරම තියෙනවා ඒ බන්ධනාගාරය ඇතුළට ගියේ මොන ආරක්ෂක නිලධාරීන්ද කියලා බලාගන්න පුළුවන් වෙදී වෙනවම විශේෂ මේ ආරක්ෂණ පද්ධතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ වගේ ආරක්ෂණ පද්ධතියක් තියෙන එකක් තමයි ඉල් සල්වදෝර්වල සෙකොට් කියලා කියන බන්ධනාගාරයේ තියෙන්නේ. ඉතින් මේ වගේ බන්ධනාගාරයක් ලංකාවේ ඇති කරනවා නම් හොඳයි. තවත් විශේෂම කාරණයක් තියෙනවා චාමර, මේ වගේ සෙකොට් කියන බන්ධනාගාරයක් ඒගොල්ලෝ හදන්න පළවෙනි හේතුව තමයි දැන් සාමාන්‍ය බන්ධනාගාරයකට දැම්මොත් එහෙම සුළු වැරදි වලට අහුවෙලා යන කට්ටිය ඉන්නවනේ. සුළු වැරදි වලට අහුවෙලා යන කට්ටිය පාතාල සමාජිකයන් සමග සම්බන්ධ නොවීමට තමයි මෙන්න මේ වගේ විශේෂිත බන්ධනාගාරයක් හදලා තියෙන්නේ. එතකොට අර සුළු වැරදි වල ඉගේ පොය පාතාල කට්ටියත් එකතු වෙන්නේ නැතුව වෙන වෙනම ඒගොල්ලෝගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අර දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් තමයි සුළු වැරද්දකට තමයි හිරේට යන්නේ. හැබැයි ඉතින් අන්තිමේදී එළියට එන්නේ නිකන් පාතාල සමාජිකයන් එක්ක කනෙක්ෂන් ගොඩක් හදාගෙන. හැබැයි මෙතනදී යන්නේ සිද්ධිය වෙන එක නවත්තන්න තමයි මේ රජය සල්වදෝරු රජය තීරණය කළා තියෙන්නේ. ඔවුන් වෙනම බන්ධනාගාර වලත් මේ වගේ දරුණු කණේ පාතාල කල්ලි සමාජිකයන් මේ වගේ සෙකොට් කියන බන්ධනාගාරේ රඳවලා තියන්නත්
1: රූපරාමුල තියෙනව නේද? අර මේ හෑන්ඩ් කප් දාලා එහෙම පොලිමට රයි යනවා නේද?
0: ඔව් සාමාන්‍යයෙන් එහෙම තමයි අරගෙන යන්නේ.
1: ගොඩක් ටැටූ එහෙම පොඩා ගත්තා ගොඩක් ඉන්නේ නේද?
0: ගොඩක් අය ගොඩක් අය ටැටූ එහෙම ගහගත්තු කැටි තියෙන්නේ. සහ ඒගොල්ලන්ට මොනම වෙලාවකවත් සාමර මේ ඔය හෑන්ඩ් කප් එහෙම ඒවා ගලවලා එහෙම ඉන්න දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒ තරමටම දරුණු සමාජිකයන් කෑම කන වෙලාවට සෙල්ලි කියන වෙලාවට මං හිතන්නේ ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා ඇති. ඔබට පුළුවන් YouTube එකට ගිහලා ඒ සර්ච් කරලා බලන්න ඒ සල්වදෝර වල තියෙන සෙකොට් කියන බන්ධනාගාරයේ තියෙන තත්ත්වය මොන වගේද කියලා. වගේ දේවල් තමයි
1: වෙන්නේ.
0: එහෙනම් අපි මේ කතාවත් එක්කම කෙටි විරාමයකට යන්න ලෑස්ති. තව කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ටිකත් කතා කරමු මේ විරාමෙන් පස්සේ. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන කියලා වාචා ආරාධනා කරනවා.
1: වෙලාව උදේ 8:30යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයක.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්. සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
4: හිතට ශක්තිය
5: සිරුරට සුවය
7: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
8: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
9: කලර්ස් ගුණ පිළිකෑම
10: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
9: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ දායක ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
11: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: දේට ඇහෙන සද්ද අතරට welcome show
1: උදෑසන 8:38 දන් වෙලාව මතක් කරන දේවල් ටිකක් තියෙනවා. මේ දේවල් ටික තමයි මතක් කරන්න ලෑස්ති වෙන්නේ. මතක් කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන.
2: මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන කියන්නේ තින් අය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙල්වා නිෂ්පාදනය කියලා කියන්නේ තින් දශක ගානක විශ්වාසයක් තියෙන කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියන්නේ. දැන් ඔයගේ නිෂ්පාදන කටයුතු වෙල්ඩින් කර්මාන්තයට අවශ්‍ය කරන නිෂ්පාදන කටයුතු ඉතා පහසුවෙන් වගේම ආරක්ෂිතව සහ ගුණාත්මකව කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ වලට හඳුන්වා දීලා
1: තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනේ ඔයාගේ හීනවලට පාර කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්නවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරගෙන අත සම්පත ඔයා ගාවට ඇවිත් තියෙන්නේ. තව තවත් ඔයාට වටිනා කියන තෑගි රාශියක් අරගෙන ඉතින් අත සම්පත ගැන මතක් කරන්නත් ඕනේ.
2: මහජන සම්පත දිරුම්මාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරයේ සහ වසනංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකය
1: තෝරගන්නේ.
2: ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානංක 4 ගැලපුණොත් රුපියල් 250,000ක් තියෙනවා. ඒ වගේම අවසානංක 4 ගැලපුණොත් රුපියල් 50,000ක්, අවසානංක 3ට රුපියල් 4,000ක් වගේම තවත් සෙසු තෑගි තියෙනවා. ඒ නිසා මේ අද වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත ලොතරැය කියන්නේ. ඔයාට ওই තියෙන ප්‍රශ්න ටික ගැටලු ටික අද දවසේ විසඳ ගන්න කාගෙන්වත් ණය වෙලා පොලියට සල්ලි අරන් එහෙම දුක් වෙන්න ඕනේ නැහැ. ඔයාට තියෙනවා අද සම්පත ලොතරැයි හඳුන්වා දීලා ජාතික ලොතරැයි මණ්ඩලය. අද වියදමට අද සම්පත ලොතරැයිපත් වැඩියෙන් ගන්න. හරි, කෝටි ගානක දිනුම් අවස්ථා දෙනවා වගේම අපේ දවසේ දෛනික ජීවිතයට අවශ්‍ය කරන මුදල්වල වටිනාකමත් මුදල්වල හිඟියත් පියවන්න ජාතික ලොතරැයි මණ්ඩලය මේ සූදානම් වෙලා තියෙන. ඒ නිසා වැඩියෙන් අද සම්පත ලොතරැයිපත් ගන්න.
1: ඒ වගේම තමයි ඔයාට අවශ්‍ය කරන බාණ්ඩ අඩු මුදලකට ලබා ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම ඔයාට අවශ්‍ය හාල්, සීනි, පිටි, පරිප්පු, අල, ලූණු වගේ අතවශ්‍ය ආහාර බාණ්ඩ. එතකොට grocery items මේ හැම දෙම දෙවෙනි අඩුම මිලට ගන්න පුළුවන්කම ලැබෙන්නේ කසාගල ග්‍රීන් සුපර් වෙතින් විතරමයි. ඉතින් යන්න ළඟම තියෙන ශාඛාවට මාතලේ අතුරුගිනිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල ගම්පල කියන තැන්වලට කසාගල group of companies අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත ඔයා අදම ගොඩ වෙන ගමන් ඒ ගැන විස්තරක් දැනගන්න කතා කරන්න 0164.12
2: වැඩි විස්තර දැනගන්න ඉතින් කතා කළා නේද? ගිහිල්ලා බලන්න ඉතින් කසාගල ග්‍රීන් සුපර් කොහොමද වෙනස කියලා.
1: ඒ වගේම තමයි ශාමල අපිට දැන් සුළු මොහොතකට කලින් පණිවිඩයක් ආවා. ඒ තමයි අපි හැමෝම ආදරය කරපු අපි හැමෝගෙම හිතවල අර මේ අපි කියනවානේ අපේ ජීවිතේ සමහර කාලය තියෙනවා අපේ කාලය ලස්සන වුණේ මේ අයත් එක කියලා. අපි ආදරය කරේ මේ සින්දුවලට, මේ වචනවලට, මේ කටහඬට කියලා. ඉතින් අන්න ඒ විදිහේ ආදරේ ලැබපු අපිට අඩුම ගානේ කියන්නේ අර අපිට අමතක නොවන විදිහේ හැම දෙයක්ම ලබා දීව. අපේ තරුණ කාලේ වෙන්න පුළුවන්, එතකොට අපිට නටන්න ඕන කරන දේවල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම රසාස්වාදත් එක්ක අපිට ලබා දීපු කෙනෙක් තමයි මරිය සෙල් ගුණතිලක කියලා කියන්නේ.
2: අනිවාර්ය. ඉතින් ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක මහත්මිය අද උදෑසන කාලයේදී අභාවප්‍රාප්ත වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉතින් විශාල කණගාටුවක් අපිට තියෙනවා. ලාංකීය ගීතයටත් ලාංකීය ගීවංශයටත් ලොකු පියවන්න බැරි පාඩුවක්. ඇය විශේෂයෙන් ඉතින් අපේ යෞවුන් සිහින ලෝකය නේද හැඬ කරපු ආදරණීය ගායන ශිල්පියක්, ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියක්. ඉතින් අපි එතුමිය ප්‍රාර්ථනා කරන නිව සුවය ලැබෙන්න කියලා ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙම තමයි ඉතින් නේද?
1: ඔව්.
2: සදාකාලිකව හැමෝටම ඉන්න බෑ. හැබැයි සමහර මිනිස්සු අපිට ඉතිරි කරලා යන මතක ඉතින් සදාකාලික.
1: සමහර මිනිස්සු ජීවිතේ අවසන් කරන්න ශාමර සමහර අයට එක එක වේදනාවල් දීලානේ. හැබැයි මරියසෙල් ගුණතිලක මහත්මිය ඇගේ ජීවිතේ අවසන් කරේ අපිට අපේ ජීවිතේ අර පුරවන්න තියෙන මේ ලොකුම ලොකු අඩුපාඩුවක් ඉතුරු කරන ගමන්ද කියලා මට හිතනවා. මොකද ඇය අපිට මේ ගීත ලබා දුන්නා, අපිට රසාස්වාදේ ලබා දුන්නා, අපේ ජීවිත ලස්සන කළා. අර සමහර කාලවලට අපිට දුක, වේදනාව, සතුට මේ හැමදේම දරා ගන්න පුළුවන් විදිහේ ගීත ගොන්නක් ඇය අපිට ලබා දුන්නා. හැබැයි ඉතින් තව ඉස්සරහට ඇය ප්‍රසංග වේදිකාවේ ඉන්න තිබ්බනම් ඇයට ගායනා කරන්න පුළුවන්කම ලැබුණා නම් කියලා අපිට හිතන අඩුපාඩුව තාම තියෙනවා. හැබැයි ඉතින් ඇය කාලක් තිස්සේ මේ රෝගාතුරව සිටියා. ඉතින් ඒ රෝගාතුර වීමත් එක තමයි අද දවසේදී මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තින්නේ. ඉතින් අපි ඇයට ඇය පතන සුවය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇය හැමදාම අමරණීයයි. ඇය ලබා දුන් සේවාව ඇයට විතරයි ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ලංකාවේ ලෝකේ ඉන්නේ එකම එක්කෙනයි මරිය සෙල්ගුණ තෙලක කියලා. ඒ ඇය තමයි. ඇය ලබා දීපු සිහින ලෝකේ අපි හැමදාම ජීවත් වුණා. ඒ සිහින ලෝකය ලස්සන කරේ ඇය. අපිට යොවුන් ලෝකයක් ලබා දුන්නේ ඇය. අපිට නර්තනයට අවශ්‍ය කරන ගීත ලබා දුන්නේ ඇය. හැම සාදයකම ශාමර මරිය සෙල්ගුණ තෙලක මාධ්‍යමේගේ සින්දු ගායනා කළා අපි. අපි ඒවා හරිම ලස්සනට වැළඳගත්. අපි ආදරෙන් වැළඳගත. ඉතින් ඔබ ප්‍රාර්ථනා කරන සුවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන් සුප්‍රීම් රේඩියෝ අපේ උත්තමාචාර්ය ඇයට අපි ලබා දෙන ගමන් අපි මේ ගීතය ලබා දෙන්නේ ඇය අපේ සංගීත ශ්‍රේෂ්ඨ වෙනුවෙන් කරපු උපහාරයක් විදියටමයි.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
3: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සින්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
5: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
6: සුසුමලා කුලින් තනදවවා
7: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510ට
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනි දැනි දැනෙනවා.
10: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට
4: අනුග්‍රහය
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩිතහනේ දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
11: 89.1 89.3

0: රස පිරුණු කතා අරගෙන උදෙන්වා. ඔරේ අචයි, විනාඩි 55යි දැන් වෙලාව. මම ටික වෙලාවක් මෙතන නැතුව හිටියන චාමර. මට තියෙනවා තද ඔළුවක්. මම ගියා මෙල්ඩෝල් එකක් වස්සලාකින් ඉල්ලලා බොන්න.
1: හොඳයි හොඳයි හොඳයි.
0: ඇත්තටම මට දැන් ඔළුව කැක්කුමක් කැවිලා තියෙනවා. මම ඇත්තටම කියන්නේ, මම ඇත්තටම මෙල්ඩෝල් බීලාවේ බෑ මට දැන් කතා කරන්න. හින්සවා කතා කරන්න.
1: Thank you මෙල්ඩෝල්. මේක රසේවිර නේද?
0: ඒකනේ අනේ. ඒකනේ මම තා පොඩි වෙලාවකින් ආපෝ මේ ප්‍රകൃති තත්ත්වයට එන්නම්. මට ඇත්තටම ඔළුව කැක්කුම.
1: දැන් නිකන් ඔයා බොරුවට විනාඩි 10 15 ගියන වාසේ බොරුවට ඔළුව කැක්කුම කියලා කියන්න හදන්න එපා.
0: ඔය
1: දික්මන් සහනේ සැලසෙනවා මෙල්ඩෝල් වලින්. හරි, ඒ නිසා නේ බොරුව කරන්න හදන්න එපා. හරි. වේදනාවන් කැක්කුම් වලට ඔය ඇඟපතේ වේදනාව ඔළුවේ කැක්කුමගේ දේවල් වලට අනිවාර්යෙන් මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න ඕන. අමාරු දෙයක් නෙවෙයිනේ. ඔෆිස් එකේ තියාගන්න අනිවාර්යෙන්. හරි, ඒ වගේම ඔයාගේ බෑග් එකේ තියාගන්න. නෑ, ඊට පස්සේ තව පොකට් එකේ දාගන්න නේද?
0: හා.
1: ළඟ තියාගෙන ඉන්න හැම වෙලාවකම ඉතින් මොකද ඉක්මන් සහනේ සලසන නිසා පැරසිටපොන් විශේෂයක් විදියට අපිට අපේ ඔය තියෙන අපහසුතාවන් නැති කරගන්න පුළුවන්කමක්
0: තියෙනවා.
1: දැන් ඒ විදිහට මෙල්ඩෝල් අපිට සහනේ සලසද්දි ජීවිතේත් අපිට අපහසුතාවයන් තියෙනවනේ නේද?
0: මං හිතේ වේදනාවට ගන්න එයාව තමයි චාමර.
1: මොකද්ද?
0: හිතේ වේදනාවට එක එක එක එක දේවල් කරාට මම ගිහින් ටිකට් ගන්න කරා.
1: ටිකට් ගන්නවා. අර මම දැක්කා ඊයේ කොහොම හරි මේ අපේ ලොතරැයි ජයග්‍රාහකයෝ ගැන එන්ඩෝස් කරන්නේ. මම මොකක් හරි වොයිස් එකක් දාන්න ගියට පස්සේ මට මතක නැහැ, හරියට ලක්ෂය තියාගත් ඇදිලා කෝටි ගණනක තැහිත් ඇදිලා මට මතක නැහැ මොකද්ද මතක නැහැ ලොතරැයි හරියට මොකද්ද කියලා. ජාතික ලොතරැයි මැදලේ ටිකට් එක ඒ මාසෙම ලක්ෂය තියාගත් ඇදිලා ඒ මාසෙම ප්‍රථම තියාගත් ඇදිලා
0: අන් දැක්කනේ ඉතින්
1: වාසනාව කියන්නේ මහත්යෝ. මට ඇස් දෙකට කඳුළු ආවැත්තරම තියෙන සතුටට නේ.
0: ඒකනේ, ඒක ලක්ෂ ගණනුත් ඇදලා කෝඩෙත් ඇදලා ළමයිනේ මේ අවස්ථාව නම් මගේ අරගන්න එපා. මොකද මේ වගේ දේවල් දෙන්නේ එච්චරයි. අනික ඔයාලෝ දුකට වියදම් කරන වෙන වෙන දේවල් වලට වියදම් කරන සල්ලි වලින් ගන්නකො ටිකට් ටිකක් ටික මේ ආයේ එච්චර ගාන කියන්නේ නැහැ නේ දුකට ඕගොල්ලෝ වෙන වෙන දේවල් වලට වියදම්
1: කරන්නේ. ඔයාලා තලිහනේ යන්නේ නේද? එහෙම ගන්න ටිකට් අතරේ ඔයා තෝරගන්න කෝටිපති ධන නිධානයේ ලොතරැයි. මොකද ඉතින් අය කතා දෙකක් නැහැ. කෝටි ගණන් වලින් තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. ගනු දෙනු නෑනේ, දෙනු විතරයි හොඳේ. ගන්න නෑනේ, ගන්නේ 40නේ. 40ක් කරන් කෝටි ගණක් තමයි දෙන්නේ. ධනනිධානයේ ලොතරැයි තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභය පහුගිය මැයි මාසයේදී කන්ද උඩ රටින් තමයි බිහි කළේ. රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක්. අපිට එහෙම ඇදුණා නම් එහෙම වැඩි සත්කාරකයක තමයි ඉන්නේ. තරහා ගන්න බැරුව නේද? එච්චර දෙයක් දරා ගන්න තරම් අපිට හිත හයිය නැහැ. මොකද එහෙම වාසනාවක් අපිට ඇදිලා නැහැ නේ තාම.
0: ඔව්, මෙච්චර කාලෙට එහෙම වෙලා නැහැ නේ.
1: මොකද ඉතින් අපි හැමදාම ওই ටිකට් ගන්න වැඩි කරන්නේ. මේක කරන්න ඕනේ දිනපතා පුරුද්දක් විදියට නේද? ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා දැන් මේ කෝටිපතියන් 20 ලක්ෂපතියන් 10 ලක්ෂපතියන් බිහි වෙන අතරතුරේ වා ලබා ගන්න අතරතුරේ සෑම ඉරිදා දවසකම Sunday bonus වාසනාවක් හිමි කරගන්න. අවස්ථා රසක් තියෙනවා ජීවිතේ දිනන්න ඔයාට හිින හැබෑ කරගන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති ධන නිධානයේ ලොතරැයිපත් අරගෙන ජීවිතේ ගොඩ දාගන්න. මීට වඩා වෙන තැනක් නෑ මිත්‍රයා. හරි.
0: සමහර දවස්වල මම මේ ටිකට් එක ගත්තාම පස්සේ එතන අපි මම සමහරක් ගන්න තැන් වල ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි දෙන්නෙක්ම ඉන්නවා. මං ඇන්ටිට කියන්නේ ඇන්ටි ඇදුනොත් එහෙම මං අනිවාර්යෙන්ම ඔයාට භාගයක් දෙනවා කියලා. ඊට පස්සේ ඇන්ටි මං වෙනුවෙන් ටිකට් ටිකක් වෙනම තියලා තියෙනවා.
1: ඇදුනොත් එහෙම ඉතින්
0: මම හොයා ගන්නවත් නැති වෙයි දන්නේ. මං ඇදිච්ච ගමන් අනිත් දවසේ මොකක්ද දන්නවද කරන්නේ? මං ඔෆිස් එන්නේ නැහැ. මං ඔයාලා බ්ලොක් කරලා දානවා මගේ ෆෝන් එකේ.
1: රස්සාවත් ඉවරයි ඉතින් ඊට පස්සේ.
0: ඇයි
1: කතා දෙකක් නෑ
0: මං එන්නේ ආයෙති මට කෝටි ගන්න ගෙදලානේ තියෙන්නේ.
1: හාකෝ හාකෝ හාකෝ
0: ඒ වගේ මෝඩර කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා මං හැබැයි
1: මට කෝටි ගන්න ගෙදෙනට වඩා සතුරු ඒක.
0: ආ එහෙමද? එහෙනම් මට උලක එකම නිසා මං දැම්මම ගෙදර යන්නද? එහෙනම් ඔයා තනියම ඉන්න.
1: ජාතික ලොතරැයි මට ලික්මනි මට ටිකට් එකක් අතවලා දෙන්න.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අටේ එන්.එල්.වි. තනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදිනවයයි විනාඩියටයි දැන් වෙලාවා අපේ අන්තිම පෑයට ඇවිත් තියෙන්නේ.
1: අන්තිමට ඇවිල්ලා තියෙන මේ පෑයට මතක් කරන්න ඕනි මෙල්ඩූල් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා ජාතික ලොතරැයි මණ්ඩලය නේද?
0: ජාතික ලොතරැයි මණ්ඩලය ඉන්නවා. ඉතින් ජීවිතේ සිහිනයට වාසනාව ආශිර්වාදය අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි මෙල් වාජී අයි පයිප්ස් ඉන්නවා අපිත් එක්ක මේ ගමන යන එකතු වෙලා.
1: ඉතින් අද සිකුරාත දවසන නේද? සිකුරාත දවසේ ඉතින් හෙට දවසේ ඉතින් සෙනසුරාදා නේද ඉරිදා ඉතින් නේද? ලෝකයි උපත් අනුපාතය ගත්තහම ඒකත් එක්කම තියෙනවා මරණ අනුපාතය කියලා එක්කුත් නේද?
0: ඔව් එහෙම එකක් තියෙනවා නේද?
1: මේ මීටරේ දැන් හදලා තියෙන්නේ මේ තාක්ෂණික විදිහට බලන්න පුළුවන් ගිහිල්ලා.
0: ඒ කියන්නේ මට බලාගෙන ඉද්දි ටිකක් බය හිතෙනවා චාමර. මේ පැත්තෙන් මෙහෙම මේ උපත් සංඛ්‍යාව වැඩි වෙනකොට ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ මරණ සංඛ්‍යාව මෙහෙම වැඩි වෙනවා.
1: මම තේරුම් ගත එකම දේ තමයි ජීවිතයක් කියලා කියන්නේ මෙච්චරයි නේ. එක තප්පරේ. තප්පරයට වැඩි ඇති නිපු කියන්නේ තප්පරේ කොටස් කිහිපයක් තප්පරේ කඩන්න වෙනවා අපිට.
0: ඔව් එහෙම කඩලා.
1: ඒක හරිනම් අපි දන්නේ නැහැ ඒක හරියට හරියද නැද්ද අපිට අපි දන්නේ නැහැ. සමහර තොරතුරු වාර්තා වෙන්නේ නැතුවත් ඇති නේ සමහර තැන් වලින් නේද? ඉතින් ඔය
0: දැන් වාර්තා වෙන තොරතුරු වලට අනුව චාමර 2026 වසරේ වර්තමාන දත්වලට අනුව ලෝක ජනගහනයේ බිලියන 8.3යි ලෝ.
1: බිලියන 8.3යි.
0: ඔව් බිලියන 8.3යි. ඒ කියන්නේ දත්තවලට වාර්තා වෙන දත්තවලට අනුව සාමාන්‍යයෙන් හැම රටකම වගේ වසරක් පාසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කියන දශකයක් මේ සාමාන්‍යයෙන් ඒ වගේ කාලෙක වාර්තා අලුත් කරනවා කියලා කියනවා. සමහර අය නම් රෝහල් මගින්ම අලුතෙන් වාර්තා කරන නිසා විශේෂයෙන්ම ඒගොල්ලන්ට එතනින් හොයාගන්න පුළුවන් කියලා කියනවා දියුණු රටවල්. ඒ දත්තවලට අනුව ලෝක ජනගහනයේ බිලියන 8.3යි කියලා කියන්නේ ලංකාවේ ඉන්නවා දළ වශයෙන් ගත්තොත් එහෙම
1: කෝටි 2.33 ලක්ෂයක් ඉන්නවා ලංකාවේ නේද?
0: එහෙම ගත්තොත් හරි. දත්තවලට ඒ කියන්නේ දළ වශයෙන් ගත්තහම بس තමයි මේ වර්තාව තියෙන්නේ.
1: 33 ලක්ෂ එකයි කියලා කියන්නේ නැහැ. ඉතින් කොහොමද ආසන්න සංඛ්‍යාවනේ කියන්නේ
0: ඉතින්? එහෙම කියන්නේ නැහැ. ඉතින් කොහොම හරි චාමර බලද්දී පසුගිය සියවසේදී ජනගහනය සීග්‍රීන් වැඩි වෙලා තියෙනවා කියලා තමයි වර්තාව වලින් සඳහන් වෙන්නේ.
1: ඔව් අනිවාර්යයෙන්.
0: එතකොට 2026 වසරේ දත්තවලට අනුව දවසකට උපදින දරුවන් සංඛ්‍යාව දළ වශයෙන් 3,63,000 විතර වෙනවලු දවසකට. සාමාන්‍යයෙන් තප්පරයකට 4 දෙනෙක් විතර මේ ඉපදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට දවසකට 3,63,000 විතර ඉපදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතරිනුත් වැඩි වෙනොත් 2026 වර්ෂයේ උපත් සිදු වෙලා තියෙන 85%ක් විතර ආසියානු සහ අප්‍රිකානු මහද්වීපවල කියලා තමයි දත්ත ලේඛනවල සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ආසියාවේ අප්‍රිකානු වල වගේ මේ රටවල් වල ටිකක් වැඩිලු මේ පාර මේ උපත් සංඛ්‍යාව.
1: ටිකක් නෙවෙයි හොඳටම වැඩි වගේ එකක් නේද? මොකද ඉන්දියාව කප් එක ගැහුවානේ නේද?
0: ඔව් 85%ක් කියලා කියන්නේ ඉතින් පොඩි ගාණක් නෙවෙයි. හොඳටම වැඩි.
1: ආසියාව සහ චීනය සහ ඉන්දියාව ප්‍රධාන කේන්ද්‍ර කරගෙන තියෙනවා. ඉතින් අය හැප්පෙන්න බෑ ලෝකේ මේ දෙකත් එක්ක.
0: ඔව් මේ අවුරුද්දේ මේ වෙනකොට දළ වශයෙන් මිලියන 69කට ආසන්නව දරුවන් ඉපදිලා තියෙනවලු. මිලියන 69කට ආසන්නව.
1: මිලියන 69කට ආසන්න.
0: ඔව් මේ දත්ත සාමාන්‍යයෙන් මානව වර්ගයාගේ අනාගතයේ ජීවන තත්ත්වය එතකොට පෘථිවියේ පැවැත්මට ලොකු දායකත්වයක් ලබා දෙනවා චාමර. ඉතින් ඒ නිසාම තමයි මේ ලෝක ජනගහන දිනය නම් කරන්නේ මේ දත්ත ටික එකතු කරගන්නම තමයි ලෝක ජනගහන දිනයක් නම් කරන්නේ. සාමාන්‍යයෙන් මේ දත්ත චාමර ගොඩාක් වැදගත් වෙනවා ලෝකයේ තියෙන සම්පත්. ඒ කියන්නේ ආහාර, ජලය, බලශක්තිය, ඉඩම් මේ දේවල් ප්‍රමාණවත්ද කියලා බලන්න. ලෝකයේ ඉන්න ජනගහනයට ප්‍රමාණවත්ද කියලා බලන්න. එතකොට වැඩි වෙන ජනගහනයට සරිලව ආහාර නිෂ්පාදනය කරන්නේ කොහොමද? බෙදා හැරීම ගැන මෙන්න මේ දත්ත ටික ඉතාමත් වැදගත් වෙනවා
1: රටක රජයට. විශේෂයෙන්ම සෞඛ්‍යය නේද අනිත් කාරණා ප්‍රධානම දේ.
0: සෞඛ්‍යට අනිවාර්යයි. ඒ කියන්නේ මානවයිතික අයිතිවාසිකම් සෞඛ්‍ය සහ තවත් බොහෝ අධ්‍යාපනය ගැන මේ දේවල් වලට මේ අවධානය වැඩිපුර යොමු කරන්න පුළුවන්කම තියෙනවා.
1: සෞඛ්‍ය සහ අධ්‍යාපනය ආහාර කියන්නේ මානව අයිතිවාසිකම් වලට ගණනවන්නේ තියෙන නේද? මූලික මිනිස් අවශ්‍යතා ටිකක් නේ.
0: ඉතින් ඒ නිසා මේ දත්ත ටික ගොඩාක් වටිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. තවත් චාමර මේ රටක තරුණීන් ගණන රැකියා ඔවුන්ට තියෙනවද? ඔවුන්ට අධ්‍යාපනය තවත් ලබා දෙන්නේ කොහොමද? ඉතින් මේ ලබා දීමේ අවස්ථාව කොච්චරක් තියෙනවද කියලා ගණනය කරන්න පුළුවන් කියලා කියනවා මේ දත්ත ලේඛන හරියාකාරයෙන් හදන එකෙන්. එතකොට රටක පැවැත්ම, රටක සංවර්ධනය කරන අරන් යන්නේ කොහොමද කියන එක රටකට මේ දත්ත ඉතාමත් වැදගත් කියලා තමයි මේ ලෝක ජනගහන දිනය නම් කිරීමේ වැදගත්කමක් තියෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරනවා කියලා කියන්නේ. එතකොට වයෝවෘද්ධය ලංකාවේ වැඩිද? එහෙම නැත්නම් රටවල් වල වැඩිද? එතකොට ශ්‍රම බලකාය අඩුයිද? එතකොට කොහොමද ආර්ථිකය කලමනාකරණය කරගන්නේ? මෙන්න මේ කියන හැමදේමත් මේ දත්ත ලබා දීම මගින් ගණනය කරනවා කියලා සඳහන් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ආයතන මේ දිනේ නිමිත්තෙන් නවතම වාර්තා දත්ත එළි දක්වනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට රටේ නායකයින්ට ඉදිරි වසර 10-20 සඳහා සැලසුම් සකස් කරන්න මේ දත්ත වැදගත් වෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ.
1: ලෝක ජනගහන දිනයත් මතක් කරන්න කවද්ද කියලා නේද?
0: ඔව් ලෝක ජනගහන දිනේ හෙට දවසරේ දිලා තියෙනවා ජූලි 11 වෙනිදා තමයි ලෝක ජනගහන දිනේ තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ මතක් කිරීම සිදු කරන්නේ. කොහොම හරි 2026 වසර වෙනකොට වර්තමානයේ වෙනකොට ලෝක ජනගහනේ බිලියන 8.3යි ලංකාවේ ජනගහනය 2,33,00,000 කියලා තියෙනවා.
1: ඔය අර දවසකට ළමයි කී දෙනෙක් උපදිනවා කියලාද කිව්වේ?
0: දවසකට 363,000 විතර ඉපදෙනවලු චාමර.
1: 363,000.
0: හ්ම්.
1: ඒ නිසා ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ඔබේ දරුවත් ඔය අතරින් ඉන්නවා නේද?
0: ඔව්.
1: ඔය අතරේ අපිත් ඔය අතර හිටපු කෙනෙක් ඉතින් නේද?
0: ඔව් අපිත් ඒ අතර හිටපු කෙනෙක්. මම ඒ අතරට චාමර දැම්මේ නෑ මේ දවසකට මේ යන සංඛ්‍යාව. මොකද මේ යන අය කොහොමද මේ යනවා මම ඒක දැම්මේ නැත්තේ. ඉතින් අපි කතා කරන්නේ ජනගහන දිනේ ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒ එතනට ඒකත් එන්න ඕනේ. මොකද ඉතින් වැඩි වෙන තරමට අයින් වෙලා යන ජනගහන ගැන තමයි අපි කතා කරන්න ඕනේ. හැබැයි අද දවසේදී මම හිතුවා ගැන කතා නොකරමු කිය.
1: අනිවාර්යයෙන්ම
0: මේ දවස් දෙකේම අහන්නේ මේ වගේ කාරණා කාරණානේ.
1: ඔව්. ඉතින් ලෝක ජනගහන දිනේ තියෙනවා අපි හැමෝම මේ ලෝකෙට වැදගත් විදිහට ඉන්න මිනිස්සු නේද ඉතින්. අපේ උපත උරක් වැදගත්. මේ 3,00,000 ගණක් අතරින් තමයි ඔබේ මගේ දරුවා නේද අපි හැමෝම අපේ මේ ඉන්න හැම කෙනෙක්ම ඉතින් ඉපදිලා
0: තියෙන්නේ.
1: ඒ නිසා මේ කරන්න වැඩ ගොඩක් තියෙනවා. මිනිසුන්ට මානව දයාව දක්වන්න, ආදරේ, කරුණාව, සෙනෙහස, ලෙන්ගතුකම, මේ වහපොලට ආදරේ කරන්න, ගහකුලට ආදරේ කරන්න අපි පුරුදු වෙන්න ඕනි. එහෙම පුරුදු වුණොත් තමයි අපිට මේක තව ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් ගොඩක් රටවල් නම් ජනගහනය රටේ තියෙන අර ඔයා කියපු වගේ භූමිය, ඒ වගේම රටේ ශ්‍රම බලකාය, ඒ දේවල් මත ජනගහනය තීරණය කරගන්න එකට එවුන් ප්‍රතිපත්ති හදමින්
0: තියෙන්නේ.
1: සමහර ඒ වගේ ළමුන් ප්‍රමාණය අඩු කරලා තිනක පවුලකට ළමුන් මෙච්චර ඉන්න පුළුවන් කියලා. ඒ දේවල් ගොඩක් කරන්න ඉතින් රටේ භූමිය, රටේ ආර්ථිකය මේ සියල්ලක්ම කලබනාකරණය කරගෙන යන්. උදාහරණයකට චීනය වගේ රටවල් නේද? ඒ රටවල් ඉතින් විවිධ කාලෙන් කාලට විවිධ තීරණ
0: ගන්නවා.
1: අපේ රටෙත් ඉතින් ඔහොම සංඛ්‍යාලේඛන තියෙනවා. ඉතින් ඒවත් තීන්දුව තීරණ කරලා බල්ලා ගන්න ඕනේ ඉතින් නේද?
0: තීන්දුව තීරණ ගන්න ඕනේ. අර චාමර කියවන චාමර හැම උපතක්ම වැදගත් කියලා. අනිවාර්යයෙන්ම හැම උපතක්ම වැදගත්. හැබැයි උපතෙන් පස්සේ අපේ ජීවිතේ යන්නේ කොහොමද කියන කාරණාව අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ජීවිතේ අරගෙන යන්නේ කොහොමද? අපි ජීවිතේ හොඳ මනුස්සයෙක් විතර කාලය ගත කරන්නේ කොහොමද? අපෙන් වෙන සේවාව මොන වගේද? අපි කරන්න ඕනේ මොනවද කියන කාරණාත් ඔය ලෝක ජනගහන දිනේ වෙනුවෙන් අපි අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ චාමර. මොකද අපි ඇවිල්ලා නිකන් ඔය කාල බීර යන විතරක් නෙමෙයි. එතකොට අනිත් මිනිස්සුගේ දේවල් කාලා විනාශ කරලා යන විතරක් නෙමෙයි. තමන්ගේ දේත් කරගෙන තමන් බිහි වුණු රටේ දේවලුත් කරන එක ඔය අතරට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා.
1: එහෙනම් ඉතින් මේ ජීවන ගමන ගොඩක් දුර නෑ. දුර ගමනක් යන්න අපිට නෑ ගොඩක් නේද? හරි කෙටි. පුළුවන් තරම් හොඳ දේවල් වලට කාලය යොමු කරමු අපි.
0: ඔව්. එහෙනම් ඉගෙන මතක් යන ගමන් අපි ලෑස්ති කෙටි විරාමකට යන වෙලාව පෙරවරු 9:00 විනාඩි 16:00.
2: 89.1 Supreme Radio.
0: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්
0: අලුත් වෙලා,
3: පහසු වෙලා,
0: තෑගි පැඩි
3: වෙලා, අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යටි,
3: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක් අතේ,
3: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
3: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
3: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවරපාල කිරිපත් ගොඩ.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
4: හැපනින් ඉවිනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
7: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
8: බෑක් ටු බෑක් සින්දු අහන්න.
9: Let's go.
10: Every weekday at 4 p.m. in Porto with Ashiyali.
11: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
12: 89.1 89.3

0: නිකන් චෝදනා හැම කරන්න ලෑස්ති වෙන්න පාරිද මෙතන චෝදනා කරන්න ලෑස්ති වෙනවා.
1: යෝජනා කරන්න දෙහෙන
0: මොකක්ද යෝජනා කරන්නේ? යෝජනා ඔයාට චාවර් මම යෝජනා ගොඩක් අරන්ගෙනවා ඉන්නකො පොඩ්ඩක්.
1: චෝදනා යෝජනා නේද? ඉන්දා ප්‍රසංසා ලාභ අලාභ අටලෝ දහමට අකම්පිතෝ ජීවත් වෙන්න කියලා නේද අපිට උගන්වලා තියෙන්නේ නේද?
0: සාමාන්‍ය චාමර අපේ ජීවිතේ ප්‍රශංසා වලට වඩා වැඩි ප්‍රමේ
1: නෑ. ප්‍රශංසා කියන එකක් අපිට නෑ.
0: අපිට නෑ. එන්නේ චෝදනා විතරයි. අපි මේ කොච්චර දේවල් කරත් එන්නේ චෝදනා විතරයි. ඉතින් ඒ නිසා මේ තේරුම් ගන්න.
1: නින්දාත් වෙනවා. ප්‍රශංසා නෑ නින්දා තමයි.
0: ප්‍රශංසා ප්‍රශංසා කියන්නේ මොකක්ද? ප්‍රශංසා
1: ඇති කට්ටියට අපිට නෑ.
0: ඔව් අපිට නෑ.
1: අපිට අදාළ නෑ මොකෝ කාරණා ටික නේද?
0: එහෙම අදාළ.
1: TikTok එකේ කෙනු සමහරට අවිල්ල බයිනෝ. වීඩියෝ එකක් අප්ලෝඩ් කරත් බයිනෝ.
0: ඔව්. කොච්චර දේවල් කරා තේරුමක් නැති. يعني මම මේ කල්පනා කරේ චාමර මිනිස්සු සමහරක් කාලවලට يعني හිතන්නු කපි කොච්චර හොඳ දේවල් කරනවාද කියලා. සමහරක් කාලවලට ජීවිතේට වැදගත්ම කරන දේවල් ටික දානවා. හැබැයි ඒවල සමහර දැන් අපේ ජීවිතේට මේක සම්බන්ධ කරගන්න සමහරක් කාලවලට අපි ඒ දාන අපිට දැනුමට එකතු කරගන්න එහෙම නැත්නම් අපේ ජීවිතේ මොනහට දෙයකට දාන දේවල් රීච් එක ගොඩක් අඩුයි. හැබැයි අපි නිකන් හිතන්නකො මොනාහරි මේ බොරු හැල්ලක් දැම්ම කියලා. බොරු හැල්ලක් දැම්ම නිකන් ඔය නිකන් නටන එකක් දැම්ම අන්න රීච් එක හොඳටම වැඩි. එතන ගිහිල්ලා එක්ක මිනිස්සු බනින්න හරි මොනාහරි ඒවට එතන අනිවාර්යයෙන්ම රීච් එක හොඳටම වැඩිම දෙනවා. දැන් මේ දවස් ටික අර මේ වැරදි කරලා හිරගෙදරට ගිය ගෑන් ළමයි එහෙම හරියට හොයනවනේ මිනිස්සු. ඒ අය ගැනත් වැඩිපුර අවධානය යොමු කරනවා කට්ටිය. ගොඩක් අය පේජ් වල රීච් වැඩි කරගන්න ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි ඇත්තරම දන්නවද පේජ් වල රීච් වැඩි කරගන්න ඕනි මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන ගමන්. මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන ගමන් අපේ දේවල් ටික කරගන්න ඕනි. ගොඩක් මිනිස්සුන්ට මේ අපි කරන වැදගත් දේ පේන්නේ නැහැ. හැබැයි අපි කරන වැරදි දේ අනිවාර්යයෙන්ම පේනවා. අනිත් මිනිස්සු කරන කෝලන් ටික පේනවා. වැදගත් දේවල් පේන්නේ. අපේ ජීවිතෙත් එහෙම තමයි. අපේ ජීවිතෙත් සමහරක් කරාවට අපි කොච්චර හොඳ කරත් අපිට එතන ඒකට රීච් එකක් හම්බ වෙන්නේ නැහැ චාමර. හැබැයි අපි කරන එක නරකක් කියන්නේ. ආන් ඒක රීච් එක කියලා කියන්නේ අල්ලපු ගෙදරක් දරගන්නවා. ඊට පස්සේ ගෙදරක් දරගන්නවා. ඊට පස්සේ මුළු ගමම දරගන්නවා. ලංකාවම දරගන්නවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ජීවිතේ ඒ තරම් හරි අමාරුයි. ඉතින් එහෙම අමාරු ගමනකට අපිට උදව් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරයි හිතේ කහටක් නැතුව චාමර.
1: අනිවාර්යෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්න උරින් කෝටි ගානක දිනුම් අවස්ථා තියෙනවා කියලා අමුතුන් කියන දෙයක් නැහැ නේ. දැන් දවසේ වියදමටත් අපිට තියෙනවනේ ප්‍රශ්න ටික. අද දවසේ මෙන්න මේ ටික මට තියෙන ගැටලු ටික. අද වතුර බිල ගෙවන්න තියෙනවා, ලයිට් බිල ගෙවන්න තියෙනවා, වාරිකේ දාන්න තියෙනවා. එතකොට තව මොකද්ද? gedara kuliya දෙන්න තියෙනවා. ඔය දීම්මනේ අපිට තියෙන, කියන්නේ අපි ගන්නවට වැඩිය අපිට තියෙන ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ.
0: පැකේජ් එක ගෙවනවා වගේ දැක්කම පස්සේ ඒක ගෙවන්න ඕනේ.
1: ගෙවන්න ඕනේ. දවසට සයහෙන වියදමක් අපිට යනවා. ඉතින් ඔය දවසේ වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත ලොතරැය. මොකද අද සම්පත ලොතරැයෙන් ඔයාට දවසේ වියදමට හරියන මුදල් ටික ලැබෙනවා. මුදල් ටික නෙවෙයි හොඳේ, විශාල මුදලක් ලැබෙනවා අපිට අනුවන. මහජන සම්පත දිනුම් වාරෙන් තමයි මේ ජයග්‍රහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැලපලා අපිට පුළුවන්කමක් තියෙනවා ජයග්‍රහකයෙක් වෙන්න. ඉංග්‍රීසි අක්ෂරයයි අවසාන අංක 4 ගැලපුණොත් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4ට රුපියල් 50,000ක්, අවසාන අංක 3ට රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි තියෙනවා ඔයාට ඔබේම කරගන්න. අද වියදමට හරියනම ලොතරැයි අද සම්පත ලොතරැයි අරන් ඔය දවසේ එදිනදා තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න හොඳම විසඳුමක් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය මේ හඳුන්වා දීලා
0: තියෙන්නේ. හැම කර්මාන්තයක්ම උසස් කියලා කියනවානේ චාමර. තමන්ගේ දෑතෙන් කරන දේවල් ඒ වගේම තමයි තමන්ගේ කියලා බිස්නස් එකක් තියෙනවා නම් ඒ කර්මාන්ත ඉස්සරහට යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ජයග්‍රහණය කරනවා කියන එක. අපිට කතා කියන මිනිස්සුන්ට පේන්න අනිවාර්යයෙන්ම අපි දිනු වෙන්න ඕනේ. මොකද කතා කියන මිනිස්සු හැම වෙලාවකම කරන්නේ අපි අපේ දෙයක් කරගන්න හදනකොටම පෝග කරන්න බෑනේ. ඌව හරියන්නේ නැහැ. සමහරක් කාලවල හිතනකොට අපි අපේ සේවාව වෙන කාට හරි දීලා එනවා කියලා. අපි අපේ මේ අපිට අදාළ කරන ව්‍යාපාරෙන් අපි දුන්නාන් පස්සේ සමහර අය කියනවා මේ ඔයාට පිස්සුදනේ, ඔයා එතනින් ගත්තේ මේ හරි නැහැ කියලා අනිත් අය කියනවා. හැබැයි එතන 100%ක් සේවාවක් ලබා දීලා. ඉතින් ඒ නිසා මිනිස්සු මොන කතාව කිව්වත් ඔයා කරන කර්මාන්තය ගැන විශ්වාසයක් තියෙනවා නම් ඔයා ඒක කරනව අනිවාර්යයෙන්ම කිසිම අඩුපාඩුවක් නැතුව කරනවා කියලා දන්නවනම් ඔයා ඒක නවත්තන්න ලෑස්ති වෙන්න එපා. ඔයා ඒ වැඩේ කරන්න කොන්ද කෙලින් තියාගෙන වාගේ වැඩේ කරන්න. අන්නේ වැඩේ කරගෙන යද්දී ඔයා වෙල්ඩින් කර්මාන්තේ රැකියාවක් නැකරන්නේ. අන්න එතනදී ඔයා පාවිච්චි ගන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. එතකොට කාටවත් ඔයාට කතාවක් කියන්න කොහොමවත් බෑ.
1: විශේෂ කියන්නේ විශේෂ නේද? අපේ ජීවිතවල දුක සැප වැඩක් නැහැ. වැඩේ හරියට කරන එක තමයි අපිට පැවරිලා තියෙන වැඩේ හිමුණු තමයි අපිට ඉස්සරහට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. වෙල්ඩින් කර්මාන්තේ කියන්නේ ඒ වගේ තැනක්. ඉතින් හරියට කරන වැඩේ කරන්න ඕනේ. මොකද සියුම් වැඩක් නේද තියෙන්නේ. සියුම් ලස්සන වැඩක් වෙන්න ඕනේ අපිට හිතෙන හිතෙන විදිහට ඒක කරන්න බෑ. මැටි අලුණු වගේ ගන්න බෑනේ වෙල්ඩින් කරනවා කියන එක නේද?
0: ඒකනේ.
1: එනිසා වලට නිෂ්පාදන කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් කරගන්න මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ දැන් වෙළඳපළට ඇවිල්ලා
0: තියෙනවා.
1: අවම දුම් විමෝචනයේ බලශක්ති කාර්යක්ෂමතාවයේ වගේම අවම ලෝබර මෙතන වැදගත් වෙනවා. එනිසා SLS සහතිකලත් ලංකාවේ පළමු සහ එකම වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ කියන්නේ. ගන්නකො අරන් බලන්න කොහොමද වෙනස කියලා.

0: දොළහට බිඳුව එකක් හැදකයි අටසිය හැට හතරයි බිින්දුවයි දොළහට
1: ගිහිල්ල බලන්න කොහොමද මේ සුපරි වෙළඳ සැල් ජාලය අත්දැකීම කියලා. කසාගල ග්‍රීන් සුප අලුත් තැනක් අඩුම මිලා.
0: සමහර වෙලාවට අපි දේදුන්නක් වගේ පෑවුවත් සමහර අයට පේන්නේ නෑ චාවර. හරි, ඒනිසා ඉතින් කාටවත් පේන්න නෙමෙයි ඔයා ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. මොකද සමහර කාලවල තියෙනවා අපිව පේන්නෙම නෑ. ඒ කියන්නේ අපිව අදාළම නෑ. අපිව දාලා තින්නේ කුණු කූඩේට. හැබැයි අපි දන්නවා කුණු කූඩේ නෙමෙයි කොතනට දාලා තිබ්බත් අපි අපේ වැඩේ හරියට පිළිවෙල කරනවා කියලා. අපි හරියට පිළිවෙලට වැඩේ කරන නිසා තමයි අපිට මේ දේවල් හම්බ වෙන්නේ කියන එක අපි දන්නවා. ඉතින් ඒ නිසා ඔයාව කාටවත් වැඩක් නැති වුණාට ඔයාව ඔයාට වැඩක් තියෙනවා කියලා හිතාගෙන වැඩේ කරන්න. ප්‍රශංසා අපිම අපිට දෙමු.

0: උදේට ඇහෙන සද්ද අතරට welcome
1: show වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ
2: නැහැ ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ මහත්තයා මොනවද උනේ
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා
2: මොන වර්ගයෙන්ද
4: හොඳ වර්ගයකින්
2: අයියෝ මහත්තයා යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar
5: මෙල්වා මෙති දන්න කියන GI box bar
6: මහරජ උත්තමයා මහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම.
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස.
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
10: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.

0: හැබෑවට
1: සතිය දවස් පහේම තවල් දෙකට
2: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වනකානමෝ.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කාණු පත්තතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: සුප්‍රීම් රේඩියෝ.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 9:00 විනාඩි 42 දැන් වෙලා. මතක් කරන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා, ඒ කැටි වික්මට මතක් කරගෙන යන්න. මොකද කෝල් කරපු යාළුවෝ තියෙනවා, අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ නේ, ඒක අමතක කරන්න බෑනේ. ඉතින් ඒ නිසා පනාකඩුවට යන්න ඕනේ. පනාකඩුවෙන් සෝමදාස අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි පිළියන්දලින් දෙවුලේ ඉන්නවා, දෙවුලි වනාවත් මම මතක් කරා. එතකොට අම්බලන්තොටින් ඇසෙතේ ඉන්නවා අම්ම නිම්මියයි නුවන්වත් එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම තමයි චානුක ඉන්නවා අපි වහගෙන මේ වෙලාවේ මුරුන්තුඩුවෙන්. චානුක යාවත් අපි එකතු කරගත්තා. ඔයාවත් එකතු කරගන්න ගමන් ඊළඟට අපේ TikTok live එක පැත්තේ යාළුවෝ ටිකක් ඉන්නයි කටිය මතක් කරන්න ඕනේ. ශාෂින්වා ගාල්ලෙන්, එතකොට ගිම්හි පැන්ඩා කෙනෙක් ඉන්නවා. අපේ රංෂා මදු ශානි ත්‍රිකුණාමලින් එකතු වෙනවා. බද්‍රිකා විජේසුන්දරේ පැත්තෙන් ඉන්නවා වගේම තමයි එක දිගටම දැන් එකම කට්ටියක අමිල ඉන්නවා. අමිල ඔයාවත් එකතු කරගත්ත. ශමිල් හේමන්ත ඉන්නවා. මේනක සඳරුවන් ඉන්නවා. එතකොට කුවේට් වලින් රම්යා ඉන්නවා. රම්යා ඔයාවත් මතක් කරා. තරෙන්දු තෙසර ඉන්නවා. තරෙන්දු ඔයාවත් ගොඩක් ආදරෙන් ගන්න මම මතක් කරා. ඊට පස්සේ කවුද ඉන්නේ, කවුද? චිකා ඉන්නවා. චිකාවන් ඔයාවත් එකතු කරගත්ත. එතකොට ඊළඟට ඉන්නවා සීජේ ඉන්නවා. සීජේ ඔයාවත් මතක් කරා ඔන්න. ඊට පස්සේ තව කවුද ඉන්නේ? අනිත් කැටේක මට නම් ටික හොයාගන්න බෑ. ජයරාජ් පලිහ වඩනේ ඉන්නවා. ශලිනි රාජපක්ෂ ඉන්නවා. ඒ කැටියම ගොඩක් ආදරේ මතක් කරා. කාව හරි මිස් වුණා නම් එහෙම තරහ වෙන්න එපා. හරිද? මොකද ඉතින් සමහර අයගේ එකම කමෙන්ට් එක පෙන්වන නිසා සමහර කමෙන්ට්ස් මිස් වෙලා තියෙන. ඉතින් ඒ කැටියම එකතු කරගෙන එහෙනම් අපි අහමු සුරේ නිගේ තවත් සින්දුවක්.

0: ඔයන්නේ පණ්ඩිත නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI box board කරන්න ආවේ.
0: දෙන්නංක හොඳ වර්ගයේ.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
3: Menwa beti. දන්න කියන GI box bar. ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවරුදෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129 789 188.
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: අතරින් මේ පෘථිවියට අමතරව හිතන්න පුතව කොහෙද?
3: හිතට ශක්තිය,
4: සිරුරට සුවය,
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
7: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට, සමහර අය රිච්
8: කලර්ස් වල පිළිකෑම.
9: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ දායක අසුනවියයි එක අසුනවියයි තුන Supreme Radio Supreme Radio Supreme Radio මගේ හඬ මගේ රට

0: එක දිගට රසමවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උද නවයයි විනාඩි 53යි දැන් බලාව. ඒ කියන්නේ අදට වැඩසටහන නිමා කරන්න බලාව බැවිත් තියෙනවා කියන එක. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ, ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ ගමන යන එක තලා හිටියයි කියලා දන නිධානය කියලා කියන්නේ. ඒ අතරින් විශේෂයි, මොකද මේ මාසේ 29 වෙනිදා ₹12.4 සුපිරි ත්‍යාග මුදලක් ලබා දුන්නේ කන්ද උඩරට හිටපු ජයග්‍රාහකෙක්ට. ඉතින් ඉස්සරහට සමහර විට කෝටිපතියා ඔයා වෙන්න පුළුවන්.
2: කන්ද උඩරට කියලා කිව්වේ මුම්බයිදී කන්ද උඩ කියලා කියේද කියලා. කන්ද උඩ හිටපු ජයග්‍රහකයෙකු කියන්නේ.
1: නෑ නෑ, මම රට ගැලටක් ගාලා කිව්වා.
2: ඉතින් මේ ඊළඟ කෝටිපති හැවෙන්න ඔයාට පුළුවන්. හරි, උත්සාහ කරන්න ඕනේ අනිවාර්යයෙන්. මහ ලොකු දෙයක් කරන්න නෑ. රුපියල් 40ක් වියදම් කරලා ධන නිධානයේ ලොතරැයිපත් ගන්න තමයි ඔයාට තියෙන්නේ. දැන් අර කෝටිපතියන් බිහි කරන අතරතුරේ සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාට උදා කරලා දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම්ින් ඉන්නවා. ජාති මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. ජීවිතේ හීනවලට පාර කියන ඉතින් අපි ළඟම ඉන්න විශ්වසනීයම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ.
1: ඒ වගේම තමයි ඔලුවේ කැක්කුම තියෙනවා නම්, එතකොට ඇඟපත වේදනාව තියෙනවා නම්, ඒ විතරක් නෙමෙයි, වට කැස්ස හෙම්බිරිස්සාව එතකොට උන්න තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් මෙල්ඩෝල් බොන්න ඕනේ. මොකද මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. ඔයාගේ පර්ස් එකේ, පොකට් එකේ හැම තැනකම තියාගෙන බලන්න ඕනේ. හදිස්සියක් වෙච්ච ගමන් මෙල්ඩෝල් ගත්තා, ඉක්මන් සහනේ ලබා ගත්තා.
2: ඉතින් මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න පැරසිටමෝල් විශේෂයක් විදිහට ඉක්මන් සහනය අපිට සලසනවා නේද? දැන් සංචාරක පැමිණීම වැඩි වෙලාලු තියෙන්නේ හොඳේ.
1: එහෙමද?
2: එනවලු එනවලු. 2026 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ මෙරට පැමිණි සමස්ත සංචාරකින් ගණන 112ට, එහෙම නැත්නම් මිලියන 1.2කට ආසන්න වෙලා තියෙනවා.
1: ඩොලර් බිලියන 1.5ක ආදායමක් හම්බ වෙලා තියෙනවා කියලා කියනවා.
2: හොඳයි, තව වියදම් කරන්න ඕනේ ඔයාලා ඇවිල්ලා.
1: ඒකනේ යන්නේ.
2: ඩොලර් බිලියන 4-5ක් දෙන්න ඕනේ අපිට ඇවිල්ලා.
1: ඔව්.
2: අඩු තැන් වලින් කන්න එපා.
1: ගණන් වැඩි තැන් වලින්.
2: වැඩි තැන් වලින් කන්න ඕනේ කිල්ල.
1: ඈ. නෑ
2: නෑ. තව වේදම් කරන්න ඕනේ ඔයාලා ඇවිල්ලා නේ. ඔයාලා වේදම් කරනක අපි බලාගෙන ඉන්නවා නේද? සංචාරකයන්ට තවත් නවමු අධදකීම් ඉතින් දෙන්න ඕනේ සංචාරක ව්‍යාපාරේ. පුළුවන් තරම් ඒ අයටත් තවත් ආයේ දැන්. සමහර සංචාරකයන්ට ආය ජීවිතේටම මේ රට එපා වෙනතනට වැඩ කරන්න හොඳ නෑ. සමහර අය එහෙම කරන අය ඉන්නවනේ නේද?
1: ඔව්, එහෙම කරනවා නේ ඉතින්.
2: සමහර ගාස්තු එහෙම ගන්නවා හිතාගන්න බැරි විදිහට සමහර අය. එහෙම කරද්දි වා නෙවෙයි මේ රටේ මේ ඉන්න මිනිස්සු තමයි අසරණ වෙන්නේ.
1: නිකන් හරි ත්‍රිවිල් එකේම යන ගියොත් එහෙම සමහර ත්‍රිවිල් මහත්වරු ඉන්නානේ ඉතින්. ආයි ත්‍රිවිල් එකේ යන්න හිතෙන්නේ නැත්නම්ට වැඩපත් කරනවා. ආයි ඉතින් ත්‍රිවිල් වල නම් යන්නේ නැහැ ඉතින්.
2: සමහර යනවා නිකන් ඕෆ් රෝඩ් පාරවල් වල යන්නේ. වැඩියෙන් ගන්න නේද?
1: අනේ මන් දන්නේ නැහැ අනේ. කොහොමරි කමක් නැහැ ඉතින්. සුබදායි දේවල් අහන්න හම්බ වෙන්න. එතකොට සුබදායි දේවල් වෙන්න සහ ලංකාව ඉක්මනටම අර අපි සංවර්ධිත රාජ්‍යයක් විදියට පත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා ඉතින් අපි අපේ හිතේ.
2: මට නම් එහෙම හීනයක් නෑ. දැන් ලෙවල් එක නම් මට නම් ඇත්තටම වැඩක් නෑ. සංවර්ධිතද මේ මොකද්ද ওই ලෙවල් එක ඇත්තටම නම් මට වැඩක් නෑ. දැන් ওই මිනුම් රේක හරි අපිට මේකේ පාඩුවේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණ හැදුණොත් හොඳටම ඇති මට නම් දැන්.
1: ඔව්, එහෙම කන්නයි තියෙන්නේ.
2: මේ ලෝක මිනුම් දඬු අපිට ඕනේ නෑ. මිනුම් දඬු තිබිලා නේද? මිනුම් දඬු වල හිඳලත් අපි හිටියේ මේ තත්ත්වේ, නැතත් අපි ඉන්නේ මේ තත්ත්වේ නේද? ඒක නිසා මේ අපිට ඉතින් හැමෝටම ඉතාමත් සාධාරණ විදිහට ජීවත් වෙන නේද? දුකෙන් සැපෙන් බියෙන්තරව ජීවත් වෙන පුළුවන් වාතාවරණයක් හදාගමු. ඉතින් අද සිකුරාද දවස. අද හවස ගොඩක් දෙනෙක් ගෙදර යනවා. ගෙදර තමයි ඉතින් මිනිස්සෙකුට දෙන ජීවිතයේ තියෙන නිවන. පවුලනේ ඉතින් නේද? අම්මගේ තේ කෝප්පේ බිරිඳත් එක්ක දරුවොත් එක්ක ඉතින් එකතු වෙන්න ලැබෙනවා කියන්නේ ඉතින් කොච්චර දෙයක්ද?
1: සමහර වෙලාවට ඡාමර ওই தത്വේ මේ තේරෙන්නේ නැහැ. ගෙදරත් එක්ක හැමතිස්සෙම ඉන්න කෙනෙක්ට, විශේෂයෙන්ම ගෙදරත් එක්ක හැමතිස්සෙම රැඳෙන කෙනෙක්ට මේ හිතෙන්නේ ආ මොකටද කියලා. දැන් හිතන්නකෝ සමහර ඔෆිස් වල එහෙම නිකන් හරි මේ ගමක ඉන්න කෙනෙක්ට එහෙම යන්න නිවාඩුවක්වත් හදලා දෙන්නේ නැහැ නේ සමහර ඔෆිස් වල. යන්න හරි අමාරුයි. ඉතින් එහෙම ගිහින් ඇයි
2: සමහර ඔෆිස් වල හිතාගෙන ඉන්නවා ගමේ ඉඳන් අපි ජොබ් කරන්න ඇවිල්ලා තියෙන ගම එපා වෙලා කියලා. ගමට යන්නේ නැහැ, ගම මෙයාට මතක නැහැ, ගම මෙයාගෙන් අමතක වෙලා, මෙයාට දැන් ඉස්සර මතකේ නැහැ, මෙයාට දැන් මතකේ විතරයි තියෙන්නේ. එහෙම හිතාගෙන ඉන්නවා නේද?
1: එහෙම ඈත් ඉන්නවා. කොහොම වුණත් අර පවුල කියලා කියන්නේ තමන්ගේ පවුල හැමෝම සතුටින් ඉන්න ඕන තැනක්. ඉතින් හැමෝම සතුටින් ඉන්න නිවෙන තැනක්. ඉතින් ඒ තැනට පත් කරන්න අනිත් අයත් උදව් කරන එක හොඳයි කියලා අපි හිතනවා. ඉතින් කොහොම හරි සතියන්තේ සතුටින් ආදරෙන් ගත කරන්න පුළුවන් වෙන කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉරිදා මම එනවා සින්දු ගොඩක් අරගෙන කියලා මතක් කරන ගමන් එහෙනම් අදට වැඩසටහන නිමා කරලා යනවා.
2: එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කරගන්න. උදා වෙන සතියන්තේ ජයග්‍රාහී සුබ සතියන්තයක් වේවා. ජය වේවා. සඳුදා එහෙනම්. හම්මමු. බොහොම ස්තුතියි අද තාගෙන හිටපු බලාගෙන හිටපු හැමෝට.
1: ඔව්. එහෙනම් පරිස්සමට ඉන්න මනිෂා වෙතේනේ අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ අරගෙන යත් එක්ක රික්වෙස්ට් ෆ්‍රයිඩේ දවල් 12 වෙනකන් අහන්න පුළුවන් කියන එක මතක් කරලා මම එහෙනම් අදට වැඩසටහන නිමා කරලා යනවා. පරිස්සමට ඉන්න අපිත් එක්ක ගොඩ ජාලෝ හැමෝට බොහොම ස්තුතියි. සුබ දවසක් සුබ සතියන්තයක්.
2: ජය වේවා මන්ෂාමර.
1: මම නිපුනිකා.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබදාසන කැලත් පැයක් වෙලා උපදක් කරන්න අඟුදේ 10යි විනාඩි 2යි දැන් වෙලාවා
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
5: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: Hi Bowen, subhamo subu dasara kode dahaya vinaji navayai den velava. ඉතින් ඉතින් කොහොමද මන්දන්නවා අද හරිම සතුටින් ඉන්නවා කියලා. මොකද සත්‍යන්තය අත ළඟ තියෙද්දී අපි හැමෝම හරිම සතුටින් ඉන්නවා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඔයත් අද හරිම සතුටින් තමයි වැඩට යන්නේ නැත්තේ නේද? අපි හැමෝම මෙහෙමයිනේ, සඳුදා පටන් ගත්තාම බලාගෙන ඉන්නේ සිකුරාදා වෙනකන්. සිකුරාදා පටන් ගත්තාම අපිට හිතෙන දේ තමයි අනේ සෙනසුරාදා ඉරිදායි දවස් දෙක යන්නේ නැතුව තිබ්බානම් කොච්චරනම් හොඳද ඕනේ අපිට කල්පනා වෙන්නේ නේද? හැබැයි ඉතින් එපා කියලා කිව්වට ඒ දවස් දෙකත් ඉවර වෙලා ආයෙත් සඳුදා දවස් පටන් ගන්නවා. එහෙමනේ නේද? හරි, එහෙමනම් ඉතින් අතරංග සතියන්ත තියෙනකොට, ඔයා සතුටින් ඉන්නකොට මම අනිවාර්යයෙන්ම මේ පැත්තේ ඉඳන් ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ හිත මේ වෙලාවෙ ඉල්ලන සින්දු දෙන්න. මොකද කියන්නේ, කතා කරනවද මේ පැත්තට, මැසේජ් කරනවද, එහෙමත් නැත්නම් TikTok live එක පැත්තට එනවද? හරි හරි මනීෂා, ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කොපි කතා කරන්න, මැසේජ් කරන්න, TikTok live එක පැත්තට එන්න නේද? හරි, එහෙමනම් ඉතින් ඔන්න අද ඔයාගේ දවස. අපි හැමදාම කියනවා වගේ අද තමයි ඔයාගේ දවස. ඔයාට පුළුවන් මේ වෙලාවේ ඔයාට අහන්න කැමති සින්දුව මොකක්ද? ඒ සින්දුව මට දෙන්න පුළුවන්ද කියලා මේ පැත්තට කෝල් එකක් අරගෙන අහන්න. ඊට පස්සේ මගේ උත්තරේ තමයි සින්දුව දෙන්න බෑ. නෑ නෑ, එහෙම කියන්නේ නෑ. අනේ මම උපරිම ට්‍රයි එකක් දෙනවා ඔයා කැමතිම සින්දුව මේ වෙලාවේ ප්ලේ කරන්න. එනිසා අනිවාර්යම 0112 510 510 ඉක්මනින්ම කෝල් එකක් ගන්න ඕනේ. මම දැක්ක දැනුත් කෝල් එකක් එනවා. ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තට පස්සේ අනිවාර්යම ඔය කතා කරපු කෙනා මට කතා කරන්න ඕනේ. හරිද? හරි, එහෙමනම් ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් එවන්න 0118 89 3 89 3. පුංචි ප්‍රශ්නයක් අහන්නද මම? සාමාන්‍යයෙන් ඔයාලට වැටිපුරම කේන්ති යන්නේ මොන වගේ අවස්ථාවල් වලද? උත්තර කියනවද? මම මගේ උත්තරේ කියන්නද මුලින්ම? මට නම් ගොඩාක් වෙලාවට කේන්ති යන්නේ මම කෝල් එකක් ගත්තාම ආන්සර් නොකරනකොට. එතකොට තමයි මට කේන්ති යන්නේ. ඊට පස්සේ මම කරන වැඩේ තමයි ආයේ ඒ පැත්තෙන් කෝල් එකක් එනකොට මම ආන්සර් කරන්නේ. කොහොමද දැනෙන්නේ කියලා එයාටත් දැනවන්න. කොහොමද වැඩ?
3: වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයා මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ෆ්‍රයිඩේ රික්වෙස්ට්. වෙලාවත් මතක් කරන්න 2:10 විනාඩි 12 දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න අඟු 2:10 විනාඩි 16 දැන් වෙලාව. මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
1: දශක පහක් පුරා පිත්තල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත්ගොඩ, චාර්නික බ්‍රාස්ටේනස්, සරුනේරෝ, දොරලෝ, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
5: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
6: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
5: ලීඩ් කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
8: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
7: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
6: බෑක් ටු බෑක් සින්දු අහන්න.
9: Let's go.
10: Every weekday at 4 p.m. Tim Porto with Ashi Ali.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
11: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
13: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
10: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
13: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
10: අසු නවයයි තුන. සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒකක් අස්සරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරායි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කරනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: වෙලාව මතක් කරන්න අඟු 10:30 විනාඩි 31යි.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩි තහනිය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: අපි යනවා වාසකරන ආදරය කරන
3: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ All Right සංගීතයට Kingsley Pieris, Ajit Muthukumarna, Tushar Joseph ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුඹකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය Supreme Radio. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: මේ ලෝකෙ මේ මිනිස්සුන්ගෙන් 90%ක් විතර දවස්පතා කරන හටනක්
0: තියෙනවා.
4: මේ සටනෙන් මිනිස්සු 90%ක් විතර මේ ලෝකෙ
0: පරදිනවා.
4: මහා ලොකු දෙයක් නෙමෙයි.
0: පරක් කරන එකද?
4: ඇලාම් එක. රෑට නිදා ගන්න යද්දි අපි යන්නේ නිකන් අයන් මෑන් වගේ නේ යන්නේ. ප්ලෑන් හදලා හෙට උදේ නැගිලා ලෝකෙ පෙරලන අදහසින්
0: යන්නේ.
4: පහට නැගිටින්න තියෙන මිනිහා නැගිටින්නේ 6:00. ඊට පස්සේ 6:55 බස් එක නැගලා එනවා. දැන් මේකට මූණ නොදුන්න මිනිස්සෙක් ඉන්නවද? ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේද?
0: නෑ.
4: අපිට එහෙම ලැජ්ජාවක් නැහැදී. බස්සාවෙන් අදහස් කරත් හෙට වෙන ජොබ් එකකට ගියත්
0: පරක්කලා
4: තමයි නැගිටින්නේ. මොකද කියන්නේ?
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
5: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: ඔද දහයයි විනාරිතය ස්පහයි දැන් වෙලාඔව ඉතින් මේ පැතර කතාකටපු කටයකුත් ඉන්නවා ටික්ටොක් ලයිව එක පැත්තෙන් මාව අහගෙන බලාගරන්න පිරිසකුත් ඉන්න ඇති මේකට ඔක්කෝම එකතු කරගෙන ලස්සන ලස්සන සිදුකට යන්න තමයි ලෑස් වෙන ඊට කලින් මේ කට්ටියව මතක් කරන්න ඕන එහෙම නැතිවුණොත් ලොකු ප්‍රශ්නයක් ලොකු අර්බුදයක් මෙතන ඇතිවෙනවා කියලා මම දන්නවා. මුලින්ම යනවා ටික්ටොක් ලයිව් එක පැත්තට රම්‍යා කුවෙට් වලින් මාව මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. ඒ වගේම රණසිංහ ඉතලි වලින් මේ වෙලාවේ මාව බලාගෙන ඉන්නවා කියලා තමයි කියවන රණසිංහ මගේ ලස්සන වෙලස්සන සින්දුවක් කියලා. ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ ඒ සින්දුව තමයි. හරිද රණා? ඒ නිසා ඔය විදිහට දිග්ගටම අපිව අහගෙන බලාගෙන ඉන්න ඕනේ. ඒත් එක්කම රංශ අපිව අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තරිඳු තිසර අකලංක නෙතුකී ඒත් එක්කම සකුණි හංසිකා තව ඉන්නේ කවුද ඉසුරු ඉන්නවා. ඒ වගේම අපේ සාශ්වමතක් කරන්න බෑනේ දුන්න සාශුත් ඉන්නවා අපේ ලයිව් එකේ. ගොඩාක් කට්ටිය ඉන්නවා මේ වෙලාවේ. ඒ කට්ටිය හැමෝම එකතු කරගෙන ඊළඟ සින්දුවට යන්න ලෑස්ති වෙනකොට කතා කරපු කට්ටියවත් එකතු කරගන්න කියලා තමයි මම ලෑස්ති වෙන්නේ. කොළඹට යනවා. කොළඹින් දෙවුලි කතා කරා අම්මා තාත්තා නංගි වගේ මක්කල දෙනවත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. දෙවුලි ඔයාගේ සින්දුවත් මම ලෑස්ති කළා තියෙන්නේ. හරිද? මට අමතක නෑ, මතකයි. අනිවාර්යයෙන් මේ සින්දුවත් ඔයාට අහන්න පුළුවන්. ඒ වගේම නයිජීරියාවේ ඉඳන් චිකා කතා කරා මට. හරිද? චිකා හිතුවා මට යාව අඳුරගන්න බැහැ කියලා. හැබැයි ඉතින් මම චිකා ඔයාව අඳුරගත්තා. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. කැන්දන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. කාවද? දන්නේ කාම හරි. දෙකට මහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 36යි ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. 01 12 510 510ට.

89.1 89.3 Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නඟු 10:45 දැන් වෙලාව වා.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. හයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුත.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with Mac.
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
1: I work සුබදාසනක බලව උදෑසන හත.
7: Supreme Radio the welcome show.
2: සතියේ දවස් 5ම උදේ 7ට.
7: The welcome show.
1: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනඩි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකී.

0: Request Friday. Geetaya vindinna maha. Supreme Request Friday.
1: උදේ 10:52 දැන් වෙලාව WhatsApp එක පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ ටින් ටින් ගාලා. ඒ පැත්තෙන් තරුණී සංදීප මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ පවුල හැමෝමත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න මම සඳ ලංකාවෙන් තරුණී කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවකට එකතු කරගන්නවා තරුණී. ඒත් එක්කම කෙඩිය සමරසිංහ මැසේජ් එකක් එවලා තියෙනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මනීෂා මම විතරක් නෙවෙයි අපේ යාළුව හැමෝමයි පවුල හැමෝම ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි ඒත් එක්කම යන්න තමයි ලෑස්ති වෙන්නේ කෝට්ටේ පැත්තට. කෝට්ටෙන් රංජනී මැසේජ් එකක් එවලා තියෙනවා. පුතා දිලිතේ වගේම අනිත් හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙන්න මහගිනි නොය විදිහටම. ඒ වගේම පුසල්ලාවට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. මොකද ඒ පැත්තෙන් ඉජි අනුර BF ජනපදෙන් අපි වහගෙන ඉන්න ඕනේ. ඉතින් අනුර ඔයාවත් මම එකතු කරගන්නවා. ඒත් එක්කම මොරටුවට යනවා. මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රි කබඩ් එකේ සෙට් එක උන්න සද්දටම මේ වෙලාවෙත් අපි වහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. ඉතින් එකතු කරගන්න කියලා කියනවා. රන්තික, මදු, ලක්ෂාන්, අසංක මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ඒත් එක්කම මඩපාතට යනවා. මඩපාතේ මර්වින් මැසේජ් එකක් එවලා තිනු. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න පවුල හැමෝමත් හරි මාදරෙන් උන්න අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා මම. හරි එහෙමනම් ඉතින් මේ පැත්තේ කට්ටියව මේ විදිහට මතක් කරගෙන මොකද කරන්නේ? TikTok live එක පැත්තේ ඉන්න කට්ටියවත් එකතු කරගන්නවද? කමක් නැද්ද? කමක් නැහැ. මම යන්න හදනේ TikTok live එක පැත්තේ. රොහාන් ඔයා හරි ලස්සනට වැඩසටහන කරනවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඒත් එක්කම සදි ඔන්න ඉන්න ඕන සදි ඔයාවත් මම එකතු කරගන්නවා. වගේෂ හයි ගුඩ් මෝර්නින් ඔන්න ඔයාවත් එකතු කරගන්නවා. වගේෂ හරි වගේම ටුටු මතකයිද මාව? මොකද ටුටු ඔයාව අමතක වෙන්නේ? හරි වගේම තව කවුද ඉන්නේ? ඇලෙක්ස් උන ඔයාවත් මම එකතු කරගන්නවා. ලකියා ගුඩ් මෝර්නින් ඔයාවත් මම හරි මාදරෙන් එකතු කරගන්නවා. එහෙමනම් ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන කොළඹින් අපේ දෙවුලේ ඉල්ලපු සින්දුව දෙන්න තමයි මම ලෑස්ති වෙන්නේ. යොහානිගේ මං නුඹේ මැණිකා දෙකට මහගෙන ඉන්න කම නොටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510.

89.3 Supreme Radio. Supreme Radio.

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: එකොළහයි විනාටි හතරයි දැන් වෙලාව. සංගීතය කියන්නේ හරි අපූරු දෙයක් මේ අපේ ජීවිතයේ. සමහර ප්‍රශ්න තියෙනවා සංගීතය ඇතුළේ අපිට ඒ දේවල් වලට විසඳුම් හොයාගන්න පුළුවන්. තවත් සමහර වෙලාවල් වලට අපේ ප්‍රශ්න වලින් විනාඩි කීපයකට අපිට මිදෙන්න සංගීතය හරි ලස්සනට අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් එහෙම සංගීතයෙන් ගායනයෙන් අපේ හදවත් ස්පර්ශ කරපු හරි ආදරණීය ගායිකාවක් අද දවසේදී අලුයම තමන්ගේ ජීවිත ගමනට සමුදේලා තියෙනවා. බටහිර ආර්ය වේග රිද්ම ගීත ගායනයේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් වෙන මරිය සෙල් ගුණතිලක මහත්මිය අද දවසේදී අලුයම දිවි ගමනට සමුදේලා තියෙනවා. ඉතින් එතුමිය සංගීත ශාස්ත්‍රයේ වෙනුවෙන් කරපු සේවාවට ස්තුති කරමින් සුප්‍රීම් රේඩියෝ අපි හැමෝම එතුමියට මොක්සුව ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඉතින් එතුමියව සිහිපත් කරන්න මේ ගීතය අපි රස විඳමු. දිගටම අහගෙන ඉන්න. වෙලාව මතක් කරන්න 11:04 දැන් වෙලාව.

11 විනාඩි 12යි දැන් වෙලා ඔව ලෑස්ති වෙන්නේ TikTok live එක පැත්තේ ඉන්න කට්ටිය මතක් කරන්න. ලලනි ලක්ෂිකා ඉන්නව හොන ලලනි ඔව මම එකතු කරගන්නවා තාරුණි පැතුමා පැතුමා කියන අපේ බැට්මෑන් හයි පැතුමා ඒ වගේම සෞමා රෂාන් ඒ වගේම විස්මන්ත නදීර විචිත සහස් ඒ වගේම තාරුක්ස් කස්තුරි සුදු පුතා රොහාන් ඒ වගේම ඩිල්ෂාන් එතකොට අමා සංජීව රකිත අශාන් අහිංසා ෆන් බෝයි මෙන්න මේ වගේ ගොඩාක් කටින අසේල තවපඩෙන් අමතක වෙනවා අසේල මේකට ඔක්කොම එකතු කරගෙන එහෙනම් ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න දෙයක් තියෙනවා. ඔයාට පුළුවන් මේ පැයේදිත් මේ පැත්තට කතා කරන්න. ඔයාගේ හිතේ මේ වෙලාවේ සින්දුවක් තියෙනවා නම් මේ සින්දුව අහන්න ඕනි. මේ සින්දුව තමයි මට මේ වෙලාවේ සෙට් වෙනම සින්දුව කියලා. එහෙම සින්දුවක් හිතේ තියෙනවා නම් ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම නැත්නම් ඉතින් හිත හිත ඉන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් එවන්න 0718 89 3 89 3. ඔයාට හිතෙනවා නම් මේ පැත්තට කෝල් කළා මනිෂාහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඒක මට කම්මැලි වැඩක් කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් දාන්න. එහෙමත් නැත්නම් ඔයාට හිතෙනවා නම් මනිෂා කවුද? මෙයා චුට්ටක් බලන්න ඕනේ. මෙයා කියන කරන දේවල් චුට්ටක් බලන්න ඕනේ කියලා එහෙම හිතනවා නම් ඔයාට පුළුවන් කෙලින්ම අපේ TikTok live එක පැත්තට එන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම බාධාවක් නැහැ. අපි කතා කරමු නේද? ලස්සන සින්දු අහමු. එහෙමනම් ඉතින් මේ දෙවලුත් මතක තියාගෙන ඊළඟ සින්දු අහන්න යමු. දෙකිට මහගෙන ඉන්න. වෙලාවත් මතක් කරන්න. 11 විනාඩි 14 දැන් වෙනවා.

0: 89.1
1: Supreme Radio.

0: වෙලාව මතක් කරන්නම් 11 විනාඩි 33 දැන් වෙලාව.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188. ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳලු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
1: Travel with Supreme.
0: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි දැනෙනවා.
1: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට
0: අනුග්‍රහය
5: එන්න.

0: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සිංසිල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
2: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය

0: එකතු කර ජලය නොරදෙන සේ තබා කැන්ඩ. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: Supreme Radio. Magi hande, magi rata.

0: Request Friday. Geetaya vindinna maha. Supreme Request Friday.
1: එකලහයි විනාඩි 39යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් ලොකුම ලොකු වගකීම් සහගත රාජකාරිය කරන තමයි මේ අවස්ථාවේදී ලෑස්ති වෙන්නේ. මං යනවා TikTok එක පැත්තට. TikTok එක පැත්තේ ඉන්න කට්ටියව චුට්ටක් ඉන්න මුලින්ම හොයාගන්න. මොකද ඒ තරම් නම් ගොඩක් තියෙනවා මම ලියාගෙන. ෂාරුක් ඉන්නවා, ඒ වගේම චරිත් බ්‍රෝ, චන්දන, රුවන්, නෂාන්, ඒ වගේම චමිල්, වොනාල්, තිසරණි, ඒ වගේම ලක්මාල්, පසිඳු, ෂාරක, ඒ වගේම සාන්තෝ, ඒ වගේම තව කවුද ඉන්නේ, පබා ඉන්නවා, ඒ වගේම අච්චි, ෂැගි, ෂෙහාන්, නම හරියට කිව්වා ෂෙහාන් හරිද, ඒත් එක්කම ශ්‍රියානි, දමින්දු, මැනිකේ, පින්කි, කැන්ඩි, කට්ටියගේම නම් ටික කිව්වා. මං හිතුවේ මේ ටික පැටලෙයි කියලා, පැටලුන්නේ නැහැ. TikTok එක පැත්තෙන් මේ කට්ටියව මේ විදිහට එකතු කරගෙන මම යනවා මේ පැත්තට කෝල් කරපු කට්ටියව එකතු කරගන්න. මොරටුවෙන් ජයමාල් කතා කරා ලස්සනම ලස්සන සින්දුවකට. ඉනෝකා, ඒ වගේම ජනිත්, ඒ වගේම ජනිතු මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඒත් එක්කම මොරටුවේ ඉදිමැද්දෙන් ආසිරි කතා කරා. ඔන්න විලෝරේ වත්ත වැඩ කරන ගමන් අපේ සෙට් එක හරිම ආදරෙන් ඔයා වහගෙන ඉන්නවා. අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් දෙනවා. ඒත් එක්කම දෙවුලේ ආයමත් වතාවක් කොළඹින් කතා කරා. අම්මා තාත්තා නංගි අක්කල දෙන්න කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවකට යවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මම යනවා නුගේ ගොඩට. නුගේ ගොඩින් චූටි බට්ටෙක් මට කතා කරා. නම මොකද්ද? තසාන්. මමත් මම ලියලා තියෙන දේවල් කියවගෙන හරි අමාරුයි, ඒ තරම් පැහැදිලි. තසාන් තමයි නුගේ ගොඩින් කතා කරේ. අම්මා තාත්තා වගේ මක්කල දෙන්න ඉස්කෝලේ ආලුව හැමෝම එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියනකොට ගම්පහින් රත චූටි කතා කරා. අම්මා තාත්තා මල්ලි මේකට ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. වගේම පානදුරයටත් යන්න ඕනේ. පානදුරෙන් ජගත් කතා කරා. අමන්දා, ඒ වගේම සිතුමි, දනුල්යා, නිමල්, කුමාර, සුවේතා, නවිත, කලින්දු, නිදුගේ, රසික, රේණුක, අසන්ද මේකට ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. තව බර්ත්ඩේ විශේෂකුත් තියෙනවා. මට හිතෙනවා ඒක මම යන්න ලෑස්ති වෙලා දුන්නොත් හොඳයි කියලා. මොකද එක දිගට ඔක්කොම කියන්න බෑනේ නේද? හරි, එහෙමනම් ඉතින් චාමර වීරසිංහගේ ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට තවත් පුංචි වෙලාවක් තියෙනවා මේ පැත්තට කතා කරන්න. 0112510 510. එහෙමනම් කෝල් එකක් ගන්න. වෙලාවත් මතක් කරන්න 11:42 දැන් වෙලාව.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝඩ් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුට.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
6: The welcome show.
3: I work සුබදාසන කවල උදෑසන හන්න.
6: Supreme Radio the welcome show.
0: සතියේ දවස් 5ම උදේ 7ට.
6: The welcome show.
3: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: 89.1 89.3

කිටන කත්තියන්නම් තමටම කියහතුම ඔයමකිනුන කියලබන් අපි චුත්තලයම් මතිරිකරබන් ඔයමටමනතනම්වන් ඔයසට කැම්බරයන්න.

0: Request Friday. Supreme Request Friday.
1: එකලහයි විනාඩි 52යි දැන් වෙලාව වය කියන්නේ මට හම්බ වෙලා තිබ්බ කාලේ ඔ මේ විදිහට අවසන් වෙලා තමයි දෙන්නේ. හරි හරි කොහොම හරි යන්න කලින් මතක් කරන්න කට්ටියක් ඉන්නවා. මුලින්ම යනවා අපේ WhatsApp එක පැත්තේ ඒ පැත්තෙන් ලක්ෂ්මන් මැසේජ් එකක් එවලා තියෙනවා. අයිබෝ වේවා තමරා නිශානි චේතනා තේජවර් පුංචි පුතා එවගේම භාග්‍ය අවිෂ්ක මේ ඔක්කොමත් එක්ක සේරුවා විලකේඩියේ සමරසිංහවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි ඔන්න ලෑස් කියලා තියෙන්නේ. ඒ වගේම ජීආර් ඉන්නව මේ වෙලාවේ අපේ TikTok live එකේ ඔන්න යවත් එකතු කරගන්නවා. ඒත් එක්කම තිමේෂ් ඉන්නවා ඔන්න තිමේෂ්වත් මම එකතු කරගන්නවා. හරි මේ කටියවත් එකතු කරගෙන බර්ත්ඩේ විෂ් එකක් දෙන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ අකලංකගේ අත බර්ත්ඩේ එක කියලා තමයි කිව්වේ. දැන් උදේ TikTok live එක ආපු වෙලාව ඉදන් අද හරිම විශේෂ දවසක්. ඔයා දන්නේ නැද්ද දවස මොකද තියෙන විශේෂත්වය? ඕ මොහොම කිව්වා ඉතින් මට ඕව මතක නෑනෙ ළමයි. හරිද? මට මගේ බර්ත්ඩේ එකවත් මතක නෑනෙ ළමයි. ඉතින් මං ඇහුවා මොකද්ද කියලා. හැබැයි ඉතින් කිව්වේ නෑ. ඔන්න ටික වෙලාවකින් කිව්වා අද තමයි මගේ බර්ත්ඩේ එක කියලා. ඉතින් ඔන්න අකලංක ඔයා ප්‍රාර්ථනා කරන හැම දෙයක් මේ විදිහටම ඉෂ්ට සිද්ධ වෙන සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා සුප්‍රීම් රේඩියෝ අපි හැමෝම ඔයාට ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඉතින් අර කේක් දීපු විදිහට කේක් දීලා බේරෙන්න බෑ. හරිද? මේ පැත්තට කේක් එකක් එවන්නවත් ඕනේ. නෑ නෑ නෑ නෑ එහෙම ඕනේ නෑ. හරි එහෙමනම් ඉතින් ගිහිල්ලෙන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. මේ පැත්තට මැසේජ් කරපු කෝල් කරපු ඒ විතරක් නෙවෙයි මගේ TikTok live එකට එකතු වෙච්ච යාළුව හැමෝටම බොහොම ස්තුතියි. එහෙමනම් සතියන්තය හරිම පරිස්සමින් ආදරෙන් ගත කරන්න කියන දේත් මතක් කරගෙන යන තමයි ලෑස්ති වෙන්නේ. මම ගියාට තවත් යාළුවෙක්ගෙන ඔයාගේ ළඟට. ඉතින් ඔය විදිහට දිගටම අසුන 89.83 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න 11:54 දැන් නලාවා. මම මනීෂා.

89.3 Supreme Radio.

0: සුබදහවලක් හිතවතුනි, වෙලාවදවල් 12යි විනාඩි 1යි. දැන්
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: දහවල හිතවතුන වෙලවත වදුලහයි විනාඩි තුනයි ෆිමසුනවේ දශමකෙන් අසුනවේ දශම තුනෙන්වා මේ හගිරන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වස් ෆ්‍රයිඩිය අද සිකුරාද දව සද ජුලිමාසය දහ වෙනිද. ඉතිං වැඩසතහනනේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න මුලින්ම මුලින්ම පැයේ මුලම මතක් කරන්න දෙයක් තියෙන. ඉතින් අපි කවුරුත් ආදරය කරන වයස් භේදයකින් තොරව අපි කොයි කවුරුත් හරි ලස්සන්ට අපි කියපු අපි ගායනා කරපුනේ හැම තැනදීම අපි ගායනා කරමු ගායනා කරපු ට්‍රිප් එකක් යද්දී වැඩසටහනකදී ප්‍රෝග්‍රෑම් එකදී ඕන තැනකදී උත්සවයකදී අපි ගායනා කරපු ගීත රාශියක් අපිට ගෙනල්ලා දුන්න අපේ පරම්පරා ගණනාවකට ගෙනල්ලා දුන්න අර මොකද්ද අපි කියන්නේ නොස්ටැල්ජික් මතක අපිට ඉතුරු කරපු අසහාය ගායිකාවක් අද මෙලොවින් සමුවරගෙන තියෙනවා මරියසෙල් ගුණතිලක මහත්මිය. ඉතින් අපි සමදානයෙන් සැතපේවා කියලා සුප්‍රීම් රේඩියෝ අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතුමිය තියලා ගියපු ඒ මතක රාශියක් තියෙනවා. ලස්සනම ලස්සන සින්දු අපිට මං හිතන්නේ අර අපේ වචනයෙන් කිව්වොත් අර එවර්ග්‍රීන් සින්දු අපිට නැතුවම බැරි අපිට නිතර දෙවේලේ කියවෙන තැනක් නොතැනක් නැතුව අපිට ඕන තැනක ගායනා කරන්න පුළුවන් ගීත රාශියක් අපිට ගෙනල්ලා දුන්නා. ඉතින් අපි එතුමියට උපහාරයක් විදියට පැයේ මුලම එතුමිය වෙනුවෙන් එතුමියගේ ගීතයක් ගායනා කරනවා වාදනය කරනවා.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මුහුද මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: கீதைய விந்தின்னமாக
1: சுப்ரீம் ரிக்வெஸ்ட் ஃப்ரைடே.
2: වෙලව දවදුලහයි විනාඩි 11යි හිතවතුනි. ලස්සන දවසක් තමයි අද දවස කියලා කියන්නේ, සිකුරාදා දවස කියලා කියන්නේ. හරිම ලස්සන සුන්දර දවසක්, සඳුදු දවසෙන් සතිය පටන් ගත්තට පස්සේ අපි බොහෝ දෙනා එළබෙනකම් බලන් ඉන්න එකම දවස තමයි හිතවතුනි සිකුරාදා කියලා කියන්නේ, ෆ්‍රයිඩේ කියලා කියන්නේ. ඉතින් ඔන්න ලස්සනම ලස්සන සිකුරාදා දවසේ දවස පුරාවට රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙනවා. මොකද්ද මේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා කියන්නේ? රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඔයාගේ දවස අහගෙන ඉන්න, අපිව TikTok live එකෙන් බලාගෙන ඉන්න ඔයාගේ දවස තමයි request friday කියලා කියන්නේ. ඇයි මං එහෙම කියන්නේ? ඔයාට අවස්ථාව තියෙනවා අපිට call කරන්න, message කරන්න හැමදාම අවස්ථාව තියෙනවා. තමයි අද දවසේ ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන ඔයා කාවද කැමති එකතු කරගන්න, මොන සින්දුවටද කැමති, වෙලාවට ගැලපෙන සින්දුවක් වෙන්න ඕනේ, ඒක වෙනම කතාවක්. කොහොම හරි ගමන් නැහැ, ඔයාට පුළුවන් අද දවසේ අපෙන් සින්දුවක් ඉල්ලන්න. ඔයාට TikTok live එක පැත්තට ඇවිල්ලා message එකක් දාන්න නම් එහෙම. දැන් බොහෝ දෙනා අපිත් එක්ක එකතුලා ඉන්නවා, අපි බොහොම ආදරෙන් පිළිගන්නවා. WhatsApp number එක මතක් කරන්න 0718 893 893 0718 893 893. ඔයාට පුළුවන් මේ පැත්තට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කෙලින්ම කෝල් එකක් ගන්න. දුරකථන ඇමතුමක් ලබා ගන්නවට හැකියාව තියෙනවා. 0112 510 510ට ඔයාට පුළුවන් කෝල් එකක් අරගෙන අපිත් එක්ක කතා කරන්න පුළුවන්. කාවද එකතු කරගන්න ඕනේ, ඔයා කොහෙද ඉන්නේ, මොකද කරන්නේ, ඊට පස්සේ අපි වහගෙන ඉන්නේ කවුද, මේ ඔක්කොම විස්තර ටිකත් එක්ක අපිට කියන්න ඔයාට අවස්ථාව තියෙනවා. මම අර හැමදාම සිකුරාදා කියනවා කියන්නේ අර මේ සින්දුවක් කියලා කියන්නේ නිකම්ම වාදනයක්, ගායනයක්, තනුවක් විතරක්ම නෙවෙයි හිතවතුනේ, හරිද? සින්දුත් එක්ක තියෙනවා අපිට සෑහෙන මතක. ඉතින් මතක අවුස්ස ගන්න පුළුවන්, ඒ සින්දුත් එක්ක මතක් වෙන කට්ටිය එකතු කරගන්න පුළුවන්. මේ හැම දෙයකටම තමයි රික්වෙස්ට් ෆ්‍රයිඩේ තියෙන්නේ. එහෙනම් ඉතින් අඩුවෙන් කතා කරලා වැඩි වැඩියෙන් සින්දු දෙන දවස තමයි සිකුරාදා දවස කියලා කියන්නේ. නොනේ උසි උසි නොනේ. වෙලව දවල් 12:00 විනාඩි 13යි දැන්.

0: දශක පහක් පුර අපිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස්ටේල සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
0: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
0: Back to back, Sindhu Ahanna.
4: Let's go.
1: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
1: Supreme Radio. Magi hala, magi rata.
8: වෙලාව දවල් 12:19 යි. අයිවරක් ඉක්මනට ආවේ ඒවාම එහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. අද ලස්සනම ලස්සන සිකුරාද දවසක් අපි වහගෙන බලාගෙන ඉන්නවා TikTok live එක පැත්තේ. රන්සා මදුෂානි අපි මතක් කරනවා ට්‍රින්කෝ පැත්තෙන් අපි වහගෙන බලාගෙන ඉනෝ. ඒතකම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ මේ දයා ඉන්නවා මේ කුවේට් වලින්. දයා කියලා තියෙනවා මේ මම කුවේට් වලින් අනේ අහගෙන ඉන්නේ. මට ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපි සෙට් එකම සින්දු අහන ගමන් වැඩ කරන්නේ. රයිට් ඉතින් අපි දයාවත් එකතු කරගෙන රංශවත් එකතු කරගෙන ෂාරක ෆනෑන්ඩු ඉන්නවා ඒත් කුවේට් හරි ඩුබයි හරි කොමාරි පිටරටකින් ඉන්නවා. එතකම අපි එකතු කරගන්නවා මාලේ දිවින පැත්තෙන් අපේ වෙබ්සයිට් එකෙන් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපි වහගෙන ඉන්නවා අපේ නිශාන් අය අතුළු පිරිස අපේ කෝකියෝ සෙට් එකනේ අපේ මොකක්ද කියන්නේ මේ ෂෙෆ්ලා සෙට් එක අපේ වැඩ්ඩෝ සෙට් එක අපි වහගෙන ඉන්නවා හැමදාම වගේ. ඉතින් හැමෝම එකතු කරගෙන සුරේෂ්වත් එකතු කරගෙන අපි යනවා මිල්ටන් මල්ලවරච්චි මහත්තයාගේ මෙඩ්ලිහෙකට. අපි අහගෙන ඉන්න බලාගෙන ඉන්න සියලු දෙනාව එකතු කරගන්නවා හිතවතුනේ. කෝල් කරන්න, මැසේජ් කරන්න 0718 893 893.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
2: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් හයවනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ
4: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
2: I burst the bodas and I cover all with that
5: Supreme Radio the welcome show.
4: සතියේ දවස් 5:00 උදේ 7:00

0: දැනුවත් වී වළකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3

0: Request Friday.
1: Geeta Yavindina Maha.
0: Supreme Request Friday.
2: විලවද 12යි විනාඩි 31යි හිතවතුනි ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඔයාට පුළුවන් කැමති සින්දුවක් අපෙන් රික්වෙස්ට් කරන්න. තාරුණී සංදීප අපිව අහගෙන ඉන්නවා කියලා දාලා තිනවා. මමත් අහගෙන ඉන්නේ සඳ ලංකාව පැත්තෙන් තාරුණී අපේ පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න අනිවාර්යම මතක් කරලම කියලා දාලා තිනවා. රයිට්. ඉතින් අපි යනවා ඊට පස්සේ අපේ TikTok live එක පැත්තට. ත්‍රිකුණාමලෙන් ඉන්නවා අපිත් එක්ක රන්ෂා, මදුෂානි, එලිසා ඉන්නවා. සින්දුවක් දෙන්න කියලා දාලා තිනවා. තුෂා ඉන්නවා, තුෂාවත් මතක් කරනවා. ඒත් එක්කම කවුද, හිරුණි ඉන්නවා ඉතාලිය පැත්තෙන්. හිරුණිටත් සින්දුවක් දෙන්න ඕනේ. ඒත් එක්කම දිනි ඉන්නවා අපිත් එක්ක. ඒත් එක්කම තව කවුද ඉන්නේ, ඉතින් මේ විතර කට්ටිය ඉන්නවා, කීප දෙනෙක් මතක් කරන්න. ඉතින් මේ විදිහට කට්ටිය ගොඩක් අපිත් එක්ක එකතුලා ඉන්නවා. අපි අපිට මැසේජ් කරපු කට්ටිය පැත්තට යනවා. අපෝසරයක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා මඩපාත පැත්තෙන්. නිශාන්ත අපි වහගෙන ඉන්නවා කියලා සද්දෙරම. ඉතින් නිශාන්තවත් බොහොම ආදරෙන් එකතු කරගන්නවා මඩපාත පැත්තෙන්, පිළියන්දල පැත්තෙන්. ඒත් එක්කම අපිට බම්බල පිටියෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. නිරෝෂි අපි වහගෙන ඉන්නවලු ෂොප් එකේ ඉඳන්. ඉතින් සද්දෙරම අහගෙන ඉන්න බැරුණා, ෂේප් එකේ අහගෙන ඉන්නවා කියලා දාලා තියෙනවා. කමන්නේ ෂේප් එකේ හරි අපි වහගෙන ඉන්නවා නම් අපි හරි සතුටුයි. ඊළඟ සින්දු අපි දෙන්නේ කොහෙටද දන්නවද? අපි ඉතාලියෙන් අහගෙන ඉන්නවා වර්ණේ අයියා. ඉතින් වර්ණකොළු සූර්ය අයවත් එකතු කරගෙන ඉතාලිය අපි මිලාන් පැත්තෙන් අපි වහගෙන ඉන්නවා. ඒත් එක්කම කවුද, අපේ හිරුණි. ඉතින් හිරුණිවත් එකතු කරගෙන රෝම් වලින් අහගෙන ඉන්නවා පැතුම් අයියා. ඉතින් ඒගොල්ලෝ තැන් තැන් වල වැඩ කරනවා. ඉතින් ඒ හැමෝම එකතු කරගෙන බොහොම ආදරෙන් මේ වෙලාව අපි බලාගෙන අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගෙන අපි යනවා කොහෙටද? අන්න රයිට්. අපි යනවා ඉතාලිය පැත්තට, යමු ඉතාලියට.

නියම ඒ සිදු අන්තිම කොටසකිව ම කොද දක්ෂතාව හොඳ එන දක්ෂතාව තින හරිට අව අවස්ථාවත් තමයි නැත්ති. රයිට් ඉතවතුන අපි වහගන්න බලාගෙන ඉන්නවා සෑහෙන පිරිසක් ටික්ටොක් ලයිව එක පැත්ද අපිත්තක ඉන්නවා මේ පලවෙන වතාවට අපි බලන්න ඇවිල්ලා තියෙනවා චතුගල් චතුගල් ඉන්නේ නුවරලි ති සීතල නුවරලි පැත්තිනම් ඒ විදිහට අපි වහගෙන ඉන්නවා අපි හරිම සතුටුයි. එතකම අපි වහගෙන ඉන්නවා ත්‍රිකුණාමලෙන් රන්සා මදුෂානි. ඉතින් බලන්න අපි කොයිතරම් නිහතමානීව ආඩම්බරින් ඉන්නවද කියලා වාට හිතාගන්න පුළුවන් හිතවතුනි. ලෝකෙ ගත්තොත් ඉතාලියෙන් අපි වහගෙන බලාගෙන ඉන්නවා, මාලදිවයිනෙන් අපි වහගෙන බලාගෙන ඉන්නවා දවස පුරාවට එක දිගට, කොරියාවෙන් අපි වහගෙන ඉන්නවා දකුණු කොරියාවේ අපේ යාළුවෝ සෙට් එකම මතක් කරන්නම් ඒගොල්ලොන්වත්. ඒතකම අපි යනවා ජපානෙ පැත්තට. ජපානෙත් සයිතමා මම හරි වෙන්න ඕනේ මැසේජ් එක හැටියට මම කියනවා වැරදිනම් පොඩ්ඩක් කියන්න. සයිතමා වලින් අපි ඔය කට්ටියක් අහගෙන ඉන්නවා. ඉතින් අපි හරිම සතුටුයි නේ. ඒ කොනෙන් ලංකාවේ බැලුවොත් හැම තැනින්ම අපි වහගෙන ඉන්නවා, ලෝකේ බැලුවොත් එහෙම එක එක රටවල් වලින් එක එක විදිහට එක එක කට්ටිය අපි වහගෙන ඉන්නවා. ඉතින් අපි හරි ආදරේ ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි චතුගල්වත් එකතු කරගෙන අපේ වීර රත්න අය අපිට කියලා දෙනවා අපිට තවත් හින්දි සින්දුවක් දෙන්නකෝ කියලා. දෙන්නම් දෙන්නම් අනිවාර්යෙන් දෙන්නම්. අහගෙන ඉන්න ගිෂුවත් එකතු කරගෙන, ඊට පස්සේ අපි වහගෙන ඉන්න හිරුණිමත් එකතු කරගෙන, ස්නෝ ප්‍රින්සස් එකතු කරගෙන, දස් තුනේ කට්ටිය ලයිව් එකේ වැඩි කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. රයිට්. ඉතින් මේ හැමෝම එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් ගන්න. සින්දු අහන්න කලින් මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. ඔයා එයාව දැකපු මුල්ම දවසේ ඔයාට මොකද හිතුනේ? ඔයයිට මක්කේ හිතුනේ එයයිව දැකපු මුල්ම දවසේ?

0: සුප්‍රීම් රේඩියෝ සමරුබලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
1: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: The Welcome Show
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
3: නිබූ මේ ලෝකේ මේ මිනිස්සුන්ගෙන් 90% විතර දවස්පතා කරන හටනක් තියෙනවා
4: කරන හට
3: මේ සටනේ මිනිස්සු 90% විතර මේ ලෝකේ පරදිනවා
4: මා
3: ලොකු දෙයක් නෙමෙයි
4: පරක් කරන එකද
3: ඇලාම් එක රෑට නිදාගන්න යද්දි අපි යන්නේ නිකන් අයන් මෑන් වගේ නේ යන්නේ ප්ලෑන් හදලා හෙට උදේ නැගිලා ලෝකේ පෙරලන අදහසින් යන්නේ පහට නැගිටින්න තියෙන මිනිහා නැගිටින්නේ 6:00 ඊට පස්සේ 6:55 බස් එක නැගලා එනවා දැන් මේකට මූණ නොදුන්න මිනිස්සෙක් ඉන්නවද ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේද ඉන්නේ අපිට එහෙම ලැජ්ජාවක් නැහැදී ආ බස්සාවෙන් අදහස් කරත් හෙට වෙන ජොබ් එකකට ගියත්
4: පරක්කලා
3: තමයි නැගිටින්නේ මොකද කියන්නේ
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ with Nimesha.
6: වෙලව දවල් 12යි විනාඩි 50යි හිතවතුනේ. අපිට ඊළඟ පැයට යන්න තමයි සුදනම තියෙන්නේ, සුදනම් වෙලා ඉන්නේ. අපි ඊළඟ පැයට අඩිය තියන්න ඔන්න මෙන්න තමයි ඉන්නේ. ඉතින් ඔයාට මතක් කරනවා අපිට කෝල් කරපු කට්ටිය මතක් කරන්න තුනේ. අපි ඉක්මනට මේ පැය මතක් කරනවා. අපි තිලක් අයියා ඇතුළු පිරිස බොරලැස්කමු පැත්තේ ඉඳන් අපේ චිත්‍රා අන්ටි, ඊට පස්සේ ස්වර්ණ, ඊට පස්සේ රසල්. ඉතින් මේ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවා. මේනක ගොඩාක් කට්ටිය අපි වහගෙන ඉන්නවා. ඊයේ හරියට නම් ටික කියාගන්න බැරි වුණා. ඉතින් නම් ටික කියාගන්න බැරි වුණත් අපි ඔයාලව මතක් කරනවා. කිසි දෙයකට බය වෙන්න එපා. එහෙනම් අපි මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවකට එකතු කරගෙන අපේ දිවුල පිටියෙන් ඉන්න ප්‍රදීප අයියත් අපි වහගෙන බලාගෙන, පුෂ්ෂ කුමාර අපි එකතු කරගන්නවා, වීරරත්න එකතු කරගන්නවා, මේ හැමෝම එකතු කරගෙන, කළුතරින් කැලුම්මත් එකතු කරගෙන, දේශප්‍රිය මාවනෙල්ලෙන් අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒ හැමෝම එකතු කරගෙන අපි දෙනවා බයිලා මෙඩ්ලි එකක්. රයිට්. ඉතින් අද නම් ඉතින් කිසි කම්මැලි කමක් නැහැ කාටවත්. මොකද හැමෝම ආදරය කරන, ආස කරන දවසක්. වෙලාව දවල් 12:52 අපි ඊළඟ පැයේදී හම්බ වෙමු.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

0: ස්ප්‍රීම් රේඩියෝ
1: මුහුදු මැද තියෙන නැවක් ගිලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින තිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

වෙලාව දවල් එකයි විනාඩි හතයි හිතවතුනේ. රයිට් ඉතින් අපි අලුත් පෑයකට තමයි ඇවිල්ලා තියෙන්නේ, ලස්සන පෑයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අද දවසම කොහොමත් ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් සතිය කැමතිම දවස කුමක්ද කියලා ඕනෑ කෙනෙක් පවසාව හිතවතුනේ ඒ සිකුරාදා කියලා. පොඩ්ඩක් ගැලපුණා වගේනේ, පොඩ්ඩක් රයිම් වුණා වගේ ගැලපුණා වගේනේ. කොහොමද අර අපේ මෙතරම් එකට ස්තුති කරන්න ඕනේ අපේ පාසල් වල ඉඳපු සිංහල ගුරුවරුන්ට, ලස්සන්ට ඉලි සම ඉලි වැට තියන්න අපිට කියලා දුන්න. නෑ මේක අර ඉබේ කියුනේ, හිතල කිව්වේ නෑ. රයිට්, ඉතින් අපි යනවා TikTok live එක පැත්තට. අපිත් එක්ක ඉන්නවා අංජුනි, ඉන්නවා අංජුනි අක්කා, ඉන්නවා අපිත් එක්ක නව ශ්‍රීලන්ත පැත්තෙන්. ඒකනේ මම කිව්වේ ලෝකයේ නොයෙකුත් රටවල් වලින් අපි වහගෙන බලාගෙන ඉන්න එක ගැන අපිට තියෙන්නේ හරිම නිහතමානී සතුටක් හිතවතුනි. ඉතින් කලින් අපිට දේශප්‍රියයි කතා කරලා කිව්වා ලස්සන සින්දු ටිකක් ප්ලේ වෙනවා, පුළුවන් නම් BNS ලගේ සින්දුවක් දෙන්න කියලා දෙන්නම් ඊළඟට. ඒත් එකම අපි වහගෙන ඉන්නවා අපේ දේශාන් වස්කඩු පැත්තෙන් යාවත් මතක් කරන බොහොම ආදරෙන්. එතකම අපි යමු අපේ WhatsApp පණිවිඩ පැත්තට. WhatsApp message මොනවද ඇවිල්ලා තියෙන්නේ, කවුද කොහොමද මොනවද කියන්නේ කියලාත් බලමු. අපි පවුල හැමෝම අහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. තාරුණිය ආපහු සරක් message එකක් දාලා තියෙනවා. තාරුණියවත් අපි එකතු කරගන්නවා. ඉෂාරව message එකක් දාලා තියෙනවා. ඉෂාරවත් එකතු කරගන්න ගමන් රන්දික, මදු, ලක්ෂාන්, අසංක අපේ මොරටුවේ යාළුවෝ සෙට් එක අපි වහගෙන ඉන්නවා ලක්ෂාන් කබඩ් සෙන්ටර් එකේ හැමෝම. ඉතින් ඒගොල්ලොන්වත් බොහොම ආදරෙන් එකතු කරගන්න ගමන් අපි යනවා පුසලව පැත්තට. අනුර අපි වහගෙන ඉන්නවා බොහොම ආදරෙන්. ඉතින් ඒගොල්ලොන්වත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් ඩිලාවත් එකතු කරගන්නවා. ඊශ්‍රායල් පැත්තෙන් කවියව එකතු කරගන්නවා. අපි දිවුලපිටි පැත්තෙන් සිනේක්ෂව එකතු කරගන්න ගමන් අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. මේ සින්දුව අපි යවන්නේ කෙලින්ම නෙමේ, වංගු එහෙම තියෙනවනේ. ඉතින් මවනෙල්ල පැත්තරේ යද්දි දේශප්‍රියයගේ සින්දු. සින්දු දේශප්‍රියයගේ නෙමේ, සින්දු BNS ලගේ. දේශප්‍රියයි ඉල්ලපු සින්දුව. වෙලවදවල් එකයි විනාඩි 10.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
5: back to back සින්දු අහන්න
6: let's go
7: Every weekday at 4 PM, Dimport Town with Aashi Ali.
8: ජීවිතේ වෙනසක් හොයන ඔබට
9: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
10: හිතට ශක්තිය
8: සිරුරට සුවය
11: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
10: ලස්සනට ඉන්න අලුත් රහස්
12: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
8: කලර්ස් ගුණ පිළිකෑම
13: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
10: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් පහේම උදේ
14: The Welcome Show.
15: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
16: නිබූ මේ ලෝකේ මේ මිනිස්සුන්ගෙන් 90%ක් විතර දවස් පතා කරන හටනක් තියෙනවා.
13: කරන හට
16: මේ සටනේ මිනිස්සු 90%ක් විතර මේ ලෝකේ පරදිනවා. මහා ලොකු දෙයක් නෙමෙයි.
13: පරක් කරන එකද?
16: ඇලාම් එක රෑට නිදාගන්න යද්දි අපි යන්නේ නිකන් අයන් මෑන් වගේ යන්නේ. ප්ලෑන් හදලා හෙට උදේ නැගිලා ලෝකේ පෙරලන අදහසින් යන්නේ. පහට නැගිටින්න තියෙන මිනිහා නැගිටින්නේ 6:00 ඊට පස්සේ 6:55 බස් එක නැගලා එනවා. දැන් මේකට මූණ නොදුන්න මිනිස්සෙක් ඉන්නවද? ලැජ්ජා වෙන්න ඕනේ නැණි දින්නේ. අපිට එහෙම ලැජ්ජාවක් නැහැ තියා. බස්සාවෙන් අදහස් කරත් හෙට වෙන ජොබ් එකකට ගියත්
13: පරක්
16: කරලා තමයි නැගිටින්නේ. මොකද කියන්නේ?
15: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
14: The Welcome Show.
17: වෙලාව දවල් 1:18 හිතවතුනේ සිකුරාදා දවස කියලා කියන්නේ අපි හරිම අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයාට ලස්සනම ලස්සන සින්දු දෙන දවස. දැන් අපි වහගෙන ඉන්න නිමාශ රත්නායක ඉතින් එයාවත් අපි බොහොම ආදරෙන් එකතු කරගන්න. දැන් මේ ඊළඟට මේ දෙන්න යන සින්දුව ඊළඟට ප්ලේ කරන්න යන සින්දුව අහනකොට ඔයාට මතක් වෙන්නේ කාවද කියලා අපිට TikTok පැත්තර වෙලා මැසේජ් එකක් දාන්න නැත්නම් WhatsApp පැත්තර වෙලා මැසේජ් එකක් දාන්න එහෙමත් නැත්නම් ඔය ඔක්කොම කරන්න කම්මැලි වගේ නම් ගන්න කෝල් එකක් 0112 510 510ට. දැන් කාවද මතක් වෙන්නේ? සමහර විට එක්කෙනෙක්ව දෙන්නෙක් වෙන්න පුළුවන්, සමහර විට ගොඩාක් අය වෙන්න පුළුවන්, සමහර විට අපිට වගේ කාවත් මතක් නොවෙන්නත් පුළුවන්. වෙලවදවල් 1:19.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112739188.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනදි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
1: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්
1: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න කෝල් කරන්න 0112 510 510ට
4: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි

0: Request Friday.
1: கீதைய விந்தின் மாஹா.
0: Supreme Request Friday.
2: සීග්‍ර ගාමීල සගීන් බලන කවද අපි හංගන්න බලාගෙන ඉන්න කියලා ඉති හම්ස අපි බලාගෙන ඉන්න එතකම මහේෂි මැක්බෝයි කියලා මැසේජ් එකක් දාලා තිනවා හයි හව් ආර් යූ ගුඩ් ආෆ්ටර්නූන් එතකම මනෝජ් ඉන්න අපිත් එක්ක එතකම ඉන්න අපේ සංජු ඉන්නේ ගාල්ල පැත්තෙන් ගාල්ලේ මේ කොග්ගල පැත්තෙන් ඉස්සර අපි මේ මං හිතන්නේ මමත් ඉස්කෝලෙන් දෙපාරක් විතර ගිහින් දින කොග්ගල පැත්තේ ඇයි කොග්ගල පැත්තට අපි යන්නේ මොකක් මොනවද ඒ පැත්තේ තියෙන්න බලන්න සෑහෙන් අපි මේ ගීන්තියන කොග්ගල පැත්ත. කොග්ගල කියලා කියන්නේ හරි ලස්සන පැත්තක්. අන්න මඩල් දුවට ළඟයි කියලා දාලා තියෙන සංජු. සංජු ඉන්නේ හරි ලස්සන පැත්තක. ඉතින් සංජුවත් අපි එකතු කරගන්නවා. ඩිලා ස්ටෙෆන් ඩිලාත් අපිත් එක්ක ඉන්නවා. හායි කියලා මැසේජ් එකක් දාලා තිනවා. හායි. එහෙනම් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ හැමෝම එකතු කරගෙන ගාල්ලින් විශේෂයෙන් අපේ අද ආපු අපේ ප්‍රේක්ෂකෙක් අපේ සංජුවත් එකතු කරගෙන හසලක පැත්තෙන් මනෝජත් එකතු කරගෙන අපි යනවා රටකින් එහා එක්ක. මතකයන් ඔබේ මතක් කරගන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනු කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස්ටේනස් සරුමේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් හයවනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරන තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා. The welcome show.
1: අයිබර්ස් සුබදාසනක වල උදෑසන හන.
7: Supreme Radio the welcome show. සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
1: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනදි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Request Friday.
1: கீதைய விந்தினமாக
0: Supreme Request Friday.
2: වෙලවදවල්ලිකයි විනාඩි 48යි හිතවතුනේ. කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ මේ අපි වහගෙන ඉඳපු, ඊට පස්සේ අපිව බලාගෙන ඉඳපු, අපිට මැසේජ් කරපු, කෝල් කරපු හැමෝටම බොහොම ස්තුතියි. අපි ඔයගොල්ලන්ට ගොඩක් ආදරේ. එතකම දිල්රුවන් ඇවිල්ලා අපිට දැන් ඉක්මනට කිව්වා මේ ඒගොල්ලන්ගේ අප්පච්චිගේ උපන්දිනය කියලා. ඉතින් ඔන්න මහින්ද නරසිංහ මහත්මයාට අපි සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඕනේ. මේ දීර්ඝායුෂ පතන නිරෝගී සුවය අත්වෙනනේ, නිරෝගීවනේ තමන්ගේ තව කොල්ලා වගේ ඉන්න පුළුවන් ගැන අපේ වචනෙම කිව්වොත් සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මහින්ද නරසිංහ මහත්මයා. ඔන්න වාගේ පුතා තමයි අපිට මේ පැත්තට මැසේජ් එකක් දැම්මේ, දිල්රුවන් තාත්තට අපච්චිට විශ් කරන්න කියලා. රයිට්. එහෙනම් නොයෙකුත් රටවල් වලින් රටවල් වලින් අපි වහගෙන බලාගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. ලංකාවේ නන්දසින් අපි වහගෙන බලාගෙන ඉඳපු හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් අපි යන්න තමයි හදන්නේ. ශෂි බොහොම ස්තුතියි, නිමාෂක බොහොම ස්තුතියි, අංජුනියක බොහොම ස්තුතියි. ඉතින් හැමෝටම thank you so much වේවා හිතවතුනි. ඉතින් ලස්සන වීකෙන්ඩ් එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවානේ. ඕන දෙයක් කරන්න, ඕනම දෙයක් කරන්න පරිස්සම් වෙන්න. ඔන්න ඔබට ලයිව් එකේදී පේනවා හිතවතුනි අධිකක් එනවා. ඊට පස්සේ තමයි ලස්සන ලස්සන ප්‍රෝග්‍රෑම් ගොඩාක් ඉන්න නියමිතයි. දැන් කැත මම යන්න තමයි හදන්නේ හිතවතුනි. ඊළඟට ඉන්නේ ලස්සන කට්ටි, උදේ ආවේ ලස්සන කට්ටි, කැත මම යනවා හිතවතුනි. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්. මං මැක්.

89.1 Supreme Radio.

0: දවල් දෙකයි වෙනාඩි 7යි දැන් වෙලාව. අයිබෝවන්, ගුඩ් ආෆ්ටර්නූන්. ඉතින් අද ජූලි මාසේ 10 වෙනි සිකුරාද, රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඔන්න මං වාට කිව්වා අයියේ අද දවල් දෙකේ ඉඳලා හවස 4 වෙනකන් ඔයා කැමති සින්දු අහන්න රෙඩි වෙලා ඉන්න කියලා. ඒ වගේම තව දෙයක් ගැන වාට කියන්න තියෙනවා. දැන් අද දවසේදී අපි හැමෝටම, ලංකාවාසී අපි හැමෝටම දුක හිතෙන ආරංචියකුත් අහන්න ලැබුණා. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් වාටේ ඇහිච්ච කැඳි ළමිස සින්දුවත් එක්කව දන්නවා ඒ මොකක්ද කියලා. ඉතින් ඒ තමයි අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් වෙන මාරියසල් ගුණතිලක මහත්මිය දවසේදී අභව ප්‍රාප්ත වුණා. ඉතින් කැන්ඩි ලමිස් ගීතය තුළින් අපේ රටේ ගීත රසිකයන්ගේ අතිශය ජනාදරණපත් වෙච්ච ඇය යෝන් සිහින ලෝකයේ, සිහින නෙළුම්මල්, ගැයූකී, පහන් ඕන රැයක, රහසයි සොඳුරු ජීවේ, මේ ඇතුළු ගීත ජනප්‍රිය ගීත ගණනාවක් ගායනා කරපු ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි මාරියසල් ගුණතිලක මහත්මිය. ඉතින් ඇගේ ආත්මයටත් අපි නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාට මතක් කරනවා මේ පැත්තට කතා කරන්න 0112-512-510-510ට, එහෙම නැත්නම් 0718-89-89-89ට WhatsApp message එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම මේ වෙලාවේ මම TikTok live එකක් හැවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් අපේ live එක පැත්තටත් එන්න. හවස 4 වෙනකන් මම ඉන්නවා මෙතන. දවල් 2:00 විනාඩි 9යි දැන්. මනි මිෂා
1: back once again with run there chup chup khade ho zarur koi baat hai pehli mulaqat hai ji pehli mulaqat hai
2: supreme request friday
1: oye baatiye santosh tusi sri lanka vich apna punjab da koi raag waag chhedo

0: the bank. Supreme Radio, make us superior.
1: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: වැඩි වැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේල සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ
2: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: අපි දැන් ඇවිල්ලින්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුත.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
10: මේ ලෝකෙ මේ මිනිස්සුන්ගෙන් 90%ක් විතර දවස්පතා කරන හටනක්
5: තියෙනවා.
10: මේ සටනෙන් මිනිස්සු 90%ක් විතර මේ ලෝකෙ පරදිනවා. මහා ලොකු දෙයක් නෙමෙයි.
5: පරක් කරන්නේ එකද?
10: ඇලාම් එක. රෑට නිදාගන්න යද්දි අපි යන්නේ නිකන් අයන් මෑන් වගේ නේ යන්නේ. ඒක ප්ලෑන් හදලා හෙට උදේ නැගිලා ලෝකෙ පෙරලන අදහසින් යන්නේ. පහට නැගිටින්න තියෙන මිනිහා නැගිටින්නේ 6:00 ඊට පස්සේ 6:55 බස් එක නැගලා එනවා. දැන් මේකට මූණ නොදුන්න මිනිස්සෙක් ඉන්නවද? ලැජ්ජ වෙන්න ඕනේ නැහැ නේද?
5: නෑ
10: නෑ. අපිට එහෙම ලැජ්ජාවක් නැහැ තියාවේ. බස්සාවෙන් අදහස් කරත් හෙට වෙන ජොබ් එකකට ගියත්
5: පරක්
10: කරලා තමයි නැගිටින්නේ. මොකද කියන්නේ?
11: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසු නවයයි එක. Supreme Radio.

0: හැම දේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා.
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
1: Back to back, Sindhu Ahana.
5: Let's go.
2: Every weekday at 4 PM, Din Potta with Aashi Ali. Dengu Maraantikai, Denuvatvi Valakalamo.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi yanda. Magi rata.

0: Request Friday. Supreme Request Friday.
1: දවල් දෙකයි විනාඩි 45 දැන් වෙලාව රික්වෙස්ට් ෆ්‍රයිඩේ රික්වෙස්ට් එකක් දෙන තමයි ලැස් වෙන්නේ. ඉතින් මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112 510 510ට එහෙමත් නැත්නම් 0718 89 89 3ට WhatsApp message එකක් එවන්න පුළුවන් ඔයාට. ඒ වගේම අපේ TikTok live එකටත් ඔයාට එන්න පුළුවන් ඇවිල්ලා ඔයා කැමති සින්දුවල දවසේදී මගෙන් රික්වෙස්ට් කරන්න ඔන්නවට chance එක තියෙනවා. හවස 4 වෙනකම් මම මෙතන ඉන්න නිසා ඉක්මන් කරන්න. කරන්න හරි කරන්න පොඩක් පොෂ් එහෙම අපිට පොෂ් වෙන්න බෑ අනේ ඒ ඇත්ත ඒකයි රයිට්. එහෙනම් මම යනවා දැන් මෙහෙමයි. දැන් කට්ටිය ලයිව් එකේ කට්ටිය හැමෝම රික්වෙස්ට් මගෙන් ඉල්ලනවා. ඒ හින්දා ඉල්ලන පිළිවෙලට තමයි මම සින්දු දෙන්නේ. පෝලිම් පනින්න ඔට්ටු නෑ. හරි හරි අපි යනවා දැන් කොහෙටද රික්වෙස්ට් එක අරගෙන. ගාල්ලට ගාල්ලෙන් හිනදුමට හිනදුමේ සාෂ් තමයි මේ සින්දුව මගෙන් රික්වෙස්ට් කරේ. දවල් දෙකයි විනාඩි 41 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 600 1022 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I burn subodasana kavala udasana
1: hala. Supreme Radio the welcome show.
0: Satya davas pahema ude hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha pita wartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya gala badimin rate samvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane veladigena obat koti patiye kuwan.
4: Navina takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ලොව සුන්දරතම පාරාදීසේ.
2: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
6: Travel with Supreme.
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
7: 89.1 89.3

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: දවල් දෙකයි වෙනරි 51යි දැන් වෙලාව. ඉතින් යන්න ලෑස්ති වෙන්නේ මේ පැත්තට කතා කරපු කිහිප දෙනෙක් ඉන්නවා මතක් කරන්න. ඉතින් මට කතා කරා ගිරි උරුවෙන් කවුද මේ තිසරි ප්‍රණිදී මාව අහගෙන ඉන්නවා කියලා කිව්වොන ඔය දෙනෝ ගොඩක් ආදරේ මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඒ වගේම මොරටුවින් මට ජයමාය කතා කරා. ඉතින් ඔන්න එයාගේ යාළුවෝ සෙට් එකගේ නම් ටිකකුත් කිව්වා මෛත්‍රී අයියා රංග මංජු මේ කට්ටියවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඇන්ටන් ජෝන්ස් මහත්තයාගේ සින්දුව තමයි මගෙන් ඉල්ලුවේ. අහගෙන ඉන්න සින්දුව දෙන්න. Right, ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112510510 හෙවද්දනම් 0718893893 WhatsApp message එකක් දානත් ඔයාට පුළුවන්. එහෙම නැත්නම් එන්න අපේ TikTok live එකට වෙන්න ඔයාට comment කරන්න පුළුවන් ඔයා ආසම සින්දුව මොකක්ද කියලා. Right, එහෙනම් ඔන්න යන ලෑස්ති වෙන්න තවත් ඒ වගේ request එකකට. ජපානයෙන් තමයි මට මේ request එක ආවේ අපේ සසේගෙන්. අහගෙන ඉන්න තවල් දෙකයි වෙනාඩි 52යි දැන්.
0: Supreme Request Friday.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනද?

0: Request Friday.
1: Geetaya vindinna maha.
0: Supreme Request Friday.
2: හවස තුන ඒ විනාඩි 6යි දැන් වෙලාව යන්න ලෑස්ති වෙන්නේ අපේ TikTok live එක පැත්තට ඒ පැත්තේ යාළුවෝ සෙට් එක එකතු කරගන්න ඊළඟ සින්දුවට. එහෙනම් ඉතින් සුපුරුදු විදිහට මම මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ අපේ සාශ් ඉතින් ඔන සාශ් තමයි කලින්ම එකතු කරගන්නේ. ඊට පස්සේ අවි ඉන්නවා, ග්‍රේස් ඉන්නවා, සංජේ ඉන්නවා, ගිෂු ඉන්නවා, කෑගල්ලෙන් ඒ වගේම දේශාන් ඉන්නවා, ෂා ඇලිනෙත් එක්කම සමන් ඉන්නවා, තිනුෂාන් ඉන්නවා, ෆ්‍රෑන්ක් ඉන්නවා දකුණු අප්‍රිකාවෙන්, හිරණි පෙරේරා ඉන්නවා, පොඩි ඉන්නවා, අපේ චේ ඉන්නවා, සුරේෂ් මදුරංග ඉන්නවා, අපේ මතුවත් ඔන ගොඩක් ආතරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. එවගේම අනුෂ්ක ඉන්නවා දකුණු කොරියාවෙන්, අපේ මෙවන් සේෂල්ස් වලින් අපිත් එක්ක එකතු වුණා. සචිත් ප්‍රියදර්ශන ඉන්නවා, ටිරෝන් ඉන්නවා, ලග්මාල් ඉන්නවා, දුඩිප් පසන්ත ඉන්නවා, අපේ සයුනි කුරුණෑගලින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එවගේම ඉශ්‍රායල් වලින් ජනක දිසානායක ඉන්නවා, ඔනේ යාළුවෝ සෙට් එකත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න කිව්වා ඉශ්‍රායල් වල ඉන්න. එවගේම දිලුක්ෂි ඉන්නවා, රොෂාන ඉන්නවා, සමිත ෂාර ඉන්නවා, මාතලේනා උලෙන් ඔන්න මාව හකට ඉන්නවා කියලා කිව්වා, සද්දරම සිංදුවක් දෙන්න කියලත් මට කිව්වා. එදක මා සෙල්වි ඉන්නවා, අජන්ත ඉන්නවා, රිෆාත් ඉන්නවා, අපේ ගාල්ලෙන් ඔන්න රිෆාත් ඔයාවත් ඊළඟ සිඳුර ගොඩක් ආදරෙන් මතක් කරනවා. කුවෙට් වලින් අපේ කවිදු ඉන්නවා, ඔන්න කවිදු ඔයාවත් මම මතක් කරනවා. හම්සා ඉන්නවා දොහ කටාර් වලින්, ඒත් එක්කම ටීනා ඉන්නවා, ශාන්ත ඉන්නවා, අංජුනි ඉන්නවා, තුෂාරු රණවක ඉන්නවා, රිෂඩ් හමීඩ් ඉන්නවා, ඒත් එක්කම තව මේ කවුද වෙරෝනිකාවත් එකතු කරගන්න ඕනේ, මනු ගමගේ ඉන්නවා, ලසිත් ඉන්නවා, ජපන් වලින් අපේ සසේවත් ගොඩක් ආදරෙන් මම ඊළඟ සිඳුවට එකතු කරගන්නවා. රයිට්, ඉතින් මේ විදිහට තමයි යාළුවෝ සෙට් එකේ ඉන්නේ. මිස්ටර් ක්‍රෂ් හයි කියන මැසේජ් එකක් එවලා තියෙනවා. හයි. රයිට්, තව කවුද ඉන්නේ කියලා තමයි මේ බලන්න ලෑස්ති වෙන්නේ. හරි, කුවෙට් සෙට් එකට සින්දුවක් ඕනේ ලු, අනිවාර්ය සින්දුවක් දෙන්නම්. තුෂා මන් කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. හරි, ඕකේ, ඔයාවත් හොනේ ඊළඟ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපේ බිග් බොස් ඉන්නවා, ඒත් එක්ක මා චන්දන ඉන්නවා, චන්දන ඔයාවත් ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට මම එකතු කරගන්නවා. හරි, මේ විදිහට තමයි යාළුවෝ සෙට් එක ඉන්නේ. එහෙනම් මේ හැම කෙනෙක්වම එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. නටන්න පුළුවන් සින්දුවක් තමයි මගෙන් ඉල්ලුවේ. අපේ මේ කවිදු කියන යාගේ යාළුවා සෆ්නිවත් එකතු කරගන්නලු. ඕකේ, එකතු කරගන්න. ඩැනියල් ඉන්නවා, ඩැලියන් ඉන්නවා, ඒවත් මම මතක් කරා. නටන්න පුළුවන් සින්දුවක් නම් ඉතින් අනිවාර්යෙන් මේක හින්දි සින්දුවක් විය යුතුයි. හවස 3යි, විනාඩි 8යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: මුහුද මැද තියෙන නැවක් ගෙලෙන්නේ ඒ වටේ වතුර තියෙන නිසා නෙවෙයි, ඒ වතුරට නැව ඇතුළට එන්න ඉඩ දෙන නිසායි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අපරණමේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
3: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
6: කලර්ස් වල පිළිකෑම.
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
6: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ
8: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
6: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න
9: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
6: ඔයාගේ රික්වෙස්ට් එක 0718-893-893 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112-510-510.
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
10: මේ ලෝකෙ මේ මිනිස්සුන්ගෙන් 90%ක් විතර දවස්පතා කරන හටනක්
11: තියෙනවා.
10: මේ සටනෙන් මිනිස්සු 90%ක් විතර මේ ලෝකෙ පරදිනවා. මා ලොකු දෙයක් නෙමෙයි.
11: පරක් කරන එකද?
10: ඇලාම් එක. රෑට නිදා ගන්න යද්දි අපි යන්නේ නිකන් අයන් මෑන් වගේ නේ යන්නේ. ප්ලෑන් හදලා හෙට උදේ නැගිලා ලෝකෙ පෙරලන අදහසින් යන්නේ. පහට නැගිටින්න තියෙන මිනිහා නැගිටින්නේ 6:00 ඊට පස්සේ 6:55 බස් එක නැගලා එනවා. දැන් මේකට මූණ නොදුන්න මිනිස්සෙක් ඉන්නවද? ලැජ්ජා වෙන්න ඕනේ නැහැ නේද? නෑ
11: නෑ.
10: අපිට එහෙම ලැජ්ජාවක් නැහැ තියාවේ. බස්සාවෙන් අදහස් කරත් හෙට වෙන ජොබ් එකකට ගියත්
11: පරක්
10: කරලා තමයි නැගිටින්නේ. මොකද කියන්නේ?
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. අසු නවයයි එක. Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: දශක පහක් වන අපිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාන්නික බ්‍රස්ටේල සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස්ටේල නුවර පාර කිරිපත්ගොඩ. හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් හයවනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: I work for that so I can allow with us on a
3: hello. Supreme Radio the welcome show.
2: සතියේ දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනව රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

රාජ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio.

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: හවස 3:41යි දැන් වෙලාව. මේ පැත්තට කතා කරපු යාළුවෝ ඉන්නවා, අපේ TikTok live එකේ යාළුවෝ තියෙනවා. ඒගොල්ලන්ගේ මතක් කරන වෙලාව තමයි මේ වෙලාව. රයිට්. ඉතින් මට මේ පැත්තට කතා කළා මඩපාතින් දෙව්ලි. කතා කරලා කිව්වා මයි එයාලගේ අම්මවයි තාත්තවයි නංගිවයි එකතු කරගන්න කියලා ලස්සන සින්දුවකට. ඒ වගේම අද යාගේ යාළුවා දුලංජනාගේ බර්ත් එක කියලාත් කිව්වා. ඉතින් ඔන්න දුලංජනාගේ 14 උපන්දිනයට සුප්‍රීම් රේඩියෝ අපි හැම කෙනෙක්ම ගොඩක් ආදරෙන් විශ් කරනවා දුලංජනා ඔයාට. ඉතින් ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම, ඔයාගේ අනාගත බලාපොරොත්තු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ගොඩක් ආදරෙන් අපි ප්‍රාර්ථනා කරනවා. රයිට්. ඒ වගේම මොහොමඩ් ඉන්නවා 6 කියලා මැසේජ් එකක් කරලා තියෙනවා අපේ TikTok live එක පැත්තෙන්. ඒත් එක්කම දසුන් ඉන්නවා අපිත් ඉන්නවා කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඕකේ. ඒත් එක්කම ක්‍රිස්ටෝ පෙරේරා කියලා තියෙනවා. මම ක්‍රිස්ටොෆ් වෙන්න ඕනේ නම. ඔන්න ඔයාවත් ඊළඟ සිඳුර ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒ වගේම තව කවුද ඉන්නේ අපේ පින්ක් පැන්තර් ඉන්නවා ඔන්න සෝමාලියාවෙන්. ඒවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. කුවේට් වලින් දමිත ඉන්නවා. දමිත ඔන්න ඔයාමත් තිරක සින්දුවට ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. රාජබායි ඉන්නවා. රාජබායි ඔයවත් එකතු කරගන්නවා. ඒ වගේම කාවින්ද ඉන්නවා. කාවින්ද ඔයවත් මම මතක් කරනවා අනිවාර්යෙන්ම. රයිට්. ඒත් එක්කම දුල්ෂාන් ඉන්නවා. දුල්ෂාන් ඔයාවත් තිරක සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. තුෂාර රණවක ඉන්නවා. ඔන්න ඔයාවත් තිරක සින්දුවට ගොඩක් ආදරෙන් මම මතක් කරනවා. රයිට්. ඉතින් මේ විදිහට තමයි අපේ ලයිව් එකේ යාඩෝ සෙට් එක ඉන්නේ. ඒ කට්ටියවත් ඒ විදිහට එකතු කරගෙන WhatsApp එක පැත්තට යන්න ඕනේ. ඒ පැත්තේ කවුද ඉන්නේ කියලා බලන්න. සුපුරුදු විදිහට සර්වාවිලෙන් KDA සමරසිංහ මේ පැත්තට මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් ඔන්න යාගේ පවුලේ යාළුවා, පවුලේ හැම කෙනෙක්මයි, යාගේ යාළුවා හැම කෙනෙක්මයි ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒ වගේම රන්දික මදු, ලක්ෂා, නසංක මේ සෙට් එකව එකතු කරගන්න කියලා මොරටුවේ ලක්ෂාන් පෙන්ට්‍රි කබඩ් සෙට් එක ඔන්න ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට මේ සෙට් එකව එකතු කරගන්නවා. ඒත් එක්කම මඩපාතින් ඉන්නවා අපේ ලක්ෂ්මන්. ඔන්න ලක්ෂ්මන් ඔයාවත් ඊළඟ සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. රයිට්. එහෙම තමයි මේ පැත්තට යාළුවෝ සෙට් එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ හැම කෙනෙක්ම එකතු කරගෙන අපි යන්නේ ලැස්ති වෙන්නේ සින්දුවක් අහන්න. ඔයාට මතක් කරනවා හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න කියලා. රයිට්. එහෙනම් දැන් වෙලා මතක් කරන්න හවස 3:43 දැන්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: බොරු කියනවා ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanna.
5: Let's go.
1: Every weekday at 4 PM, in Port Town, with Ashi Ali.
6: The Welcome Show.
7: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරා ගන්න බැරි කොන්ද කැක්කුමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
8: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා
6: The Welcome Show.
8: සතියේ දවස් 5 උදේ 7ට.
9: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
10: සුවඳ දැනි දැනි දැනෙනවා.
11: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
9: සතියේ දිනවල රාත්‍රී 7ට
12: අනුග්‍රහය
13: එන්න

0: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
1: ඇයි යනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ. 89.1 89.3

0: Request Friday.
1: கீதைய விந்தின் மாஹா.
0: Supreme Request Friday.
2: හවසතුනයි විනාඩි 52යි දැන් වෙලාව. යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මම ගියාට ආශය වෙලා ඉන්නේ ආට පුළං ආශි දෙක සින්දුව හන්න. ඒ වගේම මතක් කරන ඔයාට දෙකටම 89.93 තුනෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කෙනෙක්. එහෙම තමයි, එහෙම තමයි. සතට වැඩි වුණාම මේ එහෙම වචනේ වර්ධිරා යන්න ළඟයිනේ. ඒකත් එක හේතුවක්. අනිත් එක තමයි වීකෙන්ඩ් එක අත ළඟ. අපේ කට්ටිය වීකෙන්ඩ් එක සෙලිබ්‍රේට් කරන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉනෝ කියලා මම දන්නවා. දැන් මම අද ගියාට හරියටම සඳුදු දවල් දෙකට සුපුරුදු විදිහට සින්දු කැෆේ අරගෙන ආගෙන ගට එනවා. එතකන් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ගින් එන්නම් වන්දිමේෂා.

0: සුබ සඳාවක් දැමලා වසව සහතරයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. ආසෙත් දිලේ පොළොවේ බලේ කොතනක් ඇහෙයි.

හවස හතරයි විනාඩි හයයි වෙලාව. අද චුටි වෙලාවක් ගත්තා. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම ඔබට අහන්න සැලැස්ුවේ මම අපේ ආදරණීය කලාශිල්පිනි අභ්‍යතරින් වියවුණු මරියසෙල් ගුණතිලක මහත්මියගේ ගීතයක්. ජීවිතයේ සොඳුරු රහස ගීතයෙන් අවුරුදු ගණනාවක් රසිකා අපට කියා දීලා ඇය අන්නම ගිහිල්ලා ප්‍රවීණ ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක මහත්මියට මොක්සුව ප්‍රාර්ථනා කරනවා සුප්‍රීම් රේඩියෝ අපි. එහෙමනම් ඉතින් අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා ඔය විදිහට. අද රික්වෙස්ට් ෆ්‍රයිඩේ තියෙන්නේ, සිකුරාදා දවස. ඔගලන්ට පුළුවන් මම පැත්තට එන්න 0718 89 89 83 වට්ස්ඇප් නම්බර් එක තියෙනවා. වට්ස්ඇප් එකට මැසේජ් කරන්න පුළුවන්, මැසේජ් කළා සින්දු ඉල්ලන්න පුළුවන්. ඒ වගේම 0112 510 510 හොට්ලයින් එකක් තියෙනවා. හොට්ලයින් එකට කෝල් කරන්නත් පුළුවන්, එවතරක් නෙවෙයි. මම ඊයෙත් කිව්වා සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් ෆෑන් පේජ් එක ෆලෝ කරන්න. ෆලෝ කරලා එන්න ටික්ටොක් ලයිව් එක පැත්තට කියලා. ඔන්න කට්ටිය ලයිව් එකට එකතු වෙන ගමන් ඉන්නේ. ඔයා තාම ආවෙ නැත්නම් යන්න සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් ෆෑන් පේජ් එක පැත්තට ගිහිල්ලා ලයිව් එකට සෙට් වෙන්න කියලා මතක් කරනවා. ඉන්නවා මේ පැත්තෙන් හවස 6 වෙනකන්. හවස 4යි විනාඩි 7යි. මං ආශි සුබ සන්ධ්‍යාවක්.

ඔබට තවම ආදරය කියලා කියන්නේ ඇඹිලිපිටිය රුවන් ලක් මලයා තමයි මේ සින්දු ඉල්ලුවේ. කවුරු වෙන ඉඳ දන්නේ. කවුරුනත් ඔන්න රුවන් ලක් මල ඉල්ලපු සින්දුව දුන්නා. ඊළඟට දෙන්න හදන්නේ කට්ටිය ගොඩක් ඇවිල්ලා ඉන්නවා TikTok live එකේ මේ වෙලාවේ. ෂාරක ප්‍රනාන්දු තමයි අද දවසේ මුලින්ම TikTok live එකට කමෙන්ට් එක දැම්ම. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඔයා අද ඉල්ලුවේ මල්සරා දෙන්න බෑ. නිමේෂා මල්සරා දීලා වෙන සින්දුවක් ඉල්ලන්න මම අනිවාර්යයෙන්ම දෙන්නම් ඔයාලට. හරිද? ඒ වගේම සංජීව ඉන්නවා ස්විස් වලින්. ඔයාව මතක් කරනවා පැන්ඩා ඉන්නවා. ඒ වගේම අංජුනි තෙල්ලලා තිනවා සින්දුවක්. අංජුනි ඉල්ලුවේ ඇනස්ලි මානෙවල මහත්මයාගේ සහ ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ සින්දුවක් අනිවාර්යයෙන්ම දෙනවා. ඒ වගේම අපේ පුලකුණාවේ ආමි කැම්ප් එකේ කොල්ලෝ සෙට් එක ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම කැස් බෑවි සමන්ත කෝල් කරා පුතා ජනිත් දුවල දෙන්න පවණී වාසරය දෙන්නවත් එකතු කරගෙන රණවිරු ඔක්කොම එකතු කරගන්නකෝ සින්දුවක් අහන්න. ඉතින් අපේ පුලකුණාවේ කැම්ප් එකේ ආමි කැම්ප් එකේ කොල්ලෝ සෙට් එකත් එක්ක එකතු වෙලා මට හිතුණා මේ අපේ රණවිරු වෙනුවෙන් සින්දුවක් දුන්න නම් හොඳයි කියලා. හරිද? ඉතින් ඒ නිසා මේ රණවිරු වෙනුවෙන්ම තමයි ඊළඟ සින්දුව සූදානම් කරගත්තේ. එතකොට දේවුලි කතා කරා පිළියන්දල ඉඳලා එයාගේ අම්මා තාත්තා නංගි ඔක්කොම සින්දුවකට එකතු කරගන්න කිව්වා. එයා කියනවා එයාද පිරිමි ළමයෙකුට බෑන්නලු. පිරිමි ළමයාගේ නම දක්ෂලු. හරිද? එයාට සොරි කියන්නලු. හලි වැඩේ මම තමයි පණිවිඩේ ගෙනියන්නේ. ඔන්න දේවුලි දක්ෂවාට සොරි කිව්වා. හරිද? එතක යාළු වෙන්න මොහමඩ් සාරාන් මට කියනවා පෙරදාක සුසුමක් දෙන්න කියලා තීක්ෂණගේ. අනිවාර්යයෙන්ම ඊළඟට තියන්නේ මේ රණවිරුවන්ගේ සින්දුවෙන් පස්සේ තීක්ෂණක සින්දුව තමයි දාලා තිනවා. විදිහට සින්දු ඉල්ලන්න පුළුවන්. ගොඩාක් කටි සින්දු ඉල්ලනවා. හැමෝටම සින්දු පුළුවන් විදිහට දෙනවා. දෙන්න බැරි වුණත් ඉතින් කරන්න දෙයක් නැත. අපි සින්දු හන්නයි හදන්නේ. හවස 4:15 වෙනකම්.

0: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේල සරුනේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේල නුවර පාල කිරිපත් ගොඩ. හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනසූ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
9: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
4: මං යනවා.
9: හොඳයි හොඳයි.
4: මං නිවන් දැම්මම නිවාඩුත් දාලා තියෙනවා.
9: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
4: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
9: ගියාට කමක් නැහැ. හරිද? අධ්‍යක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවලු.
4: ටොන්
9: 75ක්? ටොන් 75ක්.
4: ලේසර් දෙයනේ.
9: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
10: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: The Welcome Show.

0: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011129
1: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන්දේකක්කමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
2: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා.
3: The Welcome Show.
0: සතිය දවස් 5 උදේ 7ට. ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උදේම යමු සත්‍චාරයක්.
0: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

ගොඩක් ආදරෙන් මතක් කරනවා තාමරගේ ඉල්ලීම තමයි මම ඉෂ්ට කරේ රයිට්. ඉතින් හවස 4 විනාඩි 32 වෙනකොට මම යන්න හදන්නේ මොරටුව පැත්තට. අපේ මොරටුව රවි අයියා කෝල් කරානේ. බොම්බ ෆිල්ම් එකේ සින්දුවක් තමයි ඉල්ලේ. බොම්බ නෑ, බොම්බ ස්වීට් තියෙනවා. මම දිල්ලිය පැත්තෙන් සින්දුවක් කෝඩ් ප්ලේ කරන්නම් කියලා ගෝ. ඒ පොරොන්දු වෙච්ච විදිහටම හින්දි රීමික්ස් එකක් ප්ලේ කරන්න හදනේ. යාළු සෙට් එකේ ඉන්නවා අපේ රවි අයියාගේ සුගත් ඉන්නවා. ෂෙහාන්, කුමාර, අනුර, ශිවා, ආකාශ් මේ කට්ටියව ගොඩාක් ආදරෙන් ඉක්ුත් කරගන්නවා. ක්‍රිස්ත පෙරේරා ඔයාව SSD පෙරේරා අබුදාබී. හැබැයි යාගේ ගමජායල ඉතින් එයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එයා කලින් ඉල්ලප සින්දුවම දුන්නා නේද? මොකද්ද වාගේ ඉල්ලේ? පෙරදාකු සුසුමන්න මන් දුන්නා තීක්ෂණගේ. හරි, එතකොට රම්මයි නෝ කුවේට් වලින් ආවත් මතක් කරන්න ඕනේ. අරුණ පීරිස් සින්දුවක් ඉල්ලලා තිනවා. වෙසන්තර බිසෝ ඊළඟට ලෑස්ති කරලා තිනවා. පූර්ණිමා ඉන්නවා, ඒ වගේම සාශි ඉන්නවා, භාග්‍ය ඉන්නවා, ගයන් දර්ශන ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. රුවිනා චෝටි දුවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ඒත් එක්කම අපේ මදු ඉන්නවා ට්‍රින්කු වලින්. මදු ඊයේ මම බර්ත්ඩේ විෂයක දුන්න කේක් කැල්ලක් අතෙව්වනම් යන්නේ එකයි වැඩේ තියෙන එක වැරදි නේද? උමාරා හයි, ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවට. 0118 89 3 89 3 පැත්තට යන්නයි හදන්නේ. හර්ෂ ප්‍රභාතුත් ඇවිල්ලා ඉන්නවා. හර්ෂ ප්‍රභාත් ඔයාවත් එකතු කරගන්න. කවුද පළමු? සුබ සැන්දෑවක් වේවා ආශි මැඩම්. මම කියලා දිනවමට මැඩම් කියාගෙන එන්න එපා කියලා. ඊජි අනුර පුස්සලා BF ජනපදයේ ඉඳලා ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ඊට පස්සේ යනවා මොරටුව ලක්ෂාන් පේට්‍ර කබඩ්ඩිකේ සෙට් එකවත් එකතු කරගන්න. රන්දික ඉන්නවා, මදු ඉන්නවා, ලක්ෂාන් අසංක මේ කට්ටියව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. හරි, මාත් ඉන්නවා කියලා කියනවා ආනන්ද නෙමෙයි මොකද අනුරාධ කෝට්ටේ ඉඳලා. හරි අනේ, ඉතින් ආවත් එකතු කරගන්නවා. මොනවා හරි මැසේජ් කරමු ඉතින් අපි දෙන්න. හරිද? හරි, එවනම් වඩත් බලන් TikTok live එක පැත්තට ඉන්න. හවස 6 වෙනකම් මම ඉන්නවා TikTok live එකේ. දෙනා බොයි ඇවිල්ලා ඉන්නවා. දෙනා බොයි, දෙනා බොයි, ඔයාවත් එකතු කරගෙන අපි යනවා මොරටුවේ සෙට් එකට හින්දි සින්දුවක් දෙන්න. Dil ko churana Sindhu play kar stop longing boy I feel like 4:40

0: අද වෙලාව හවස 4යි විනාඩි 44යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැමතේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඊතා වගේ අදත් නොවන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලර් නයිට් සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස් ලිපීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
0: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
4: සෙනසුරාදා
2: සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
0: ඔයාගේ රික්වෙස්ට් එක 0718 8939 3 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112510 516.

0: how we do it.
1: That's how we do it. Yes, yes. I was a bhai vinadya kai.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: එන්න

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ කොළොඹෙන් බලේ කොතනක් ඇහේ

0: Request Friday. Gita Vindi Namaha. Supreme Request Friday.
1: මොකදුණේ කියලා හෙඩ්සෙට් එකේ සද්දේ අඩු වෙලා රයිට් හවස 5 විනාඩියට ආයි මම එනවා TikTok live එක පැත්තට ජනිරු කසිගේ කියලා ඇවිල්ලා මේ විවිධ ප්‍රශ්න ටිකක් අහගෙන යනවා ඒ එයා අහන ප්‍රශ්න බලන්න ඕන යන්න සුප්‍රීම් රේඩියෝ TikTok fan page එක පැත්තට ගිහලා live එකට සෙට් වෙන්න ඒ කියන්නේ ඒ ළමයට සෑහෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා live එකේ දැනගන්න හරිද ඒ කියන්නේ එහෙම හිට උත්තර දෙන්න ඕනින් live එකේ ඉන්න කට්ටිය උත්තර දෙන්න කරුණා කරලා මේ ජනිරු කියන්නේ පුතේ චූටි පුතේ දැනගන්න අම්මගෙන් හරියට ඉගෙන ගන්න ඕනි අකුළු සාස්තලේ වගේම හැදියාව කියන එක මිනිස්සුන්ට කතා කරන්න හැටි හොඳට ඉගෙන ගන්න ඕනි ඒව හොඳ පුළුදු ඒව ඉගෙන ගන්න ඕනි හරිද ඔය ප්‍රශ්නේත් ගිහලා අම්මගෙන් අහුවනම් තමයි වඩාත්ම හොඳ පැටියෝ හොඳේ හරි කමක් නැහැ තාමරව ඩුබායි ඉඳලා ගොඩක් ආදරෙන් ඉතුරුගෙන ඩිමෙන්සියාවත් එකතු කරගන්නවා මම ඩිමෙන්සියාගේ ඒ වගේ තාමරගේ යාළුවා එතකොට ජනිරු අනේ පැටිය බනින්න පාන මට ඇයෝම බනින්නේ ජනිලු නෝති පුතා හරි ජනිලු එකතු කරගන්න ගොඩක් ආදලෙන් අම්මා මතක් කළා කියන්න ආදලෙන් ඈ අම්මා අම්මෝ හරි ඕකේ ඒත් එක්කම Perlan Property Developers නේද Perlan නේද හරිනේ මං කිව්වා රයිට් එතකොට අවලත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ෂාර්ක් ඔයාව භාග්‍යව ඔයාව ඒ වගේම මේ වෙලාවේ TikTok live එකේ ලොකු කිව් එකක් තියෙනවා මට බනින ජනිරු වෙනුවෙන්ම මං හිතුවා මෙන්න මේ සින්දුව දෙන්න කියලා ජනිරු පුතේ ඔයා වෙනුවෙන් සින්දුව Sky Lover

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
1: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22 ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The Welcome Show.
0: I burn සුබදාසනක වල උදෑසන හද.
2: Supreme Radio The Welcome Show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
2: The Welcome Show.
0: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

හවස් පහ විනාඩි 21යි බොහොම ඉක්මනින් වෙලාව යනවා. රූපේ මහද පිනායයි. ඕහෝ සාෂ් තැන්කියෝ. පූර්ණිමා නිමාෂා රත්නායක ඩුබයි රාජ්‍යය සිට වාර්තා කළ තිනෝ ලයිව් එකට. ඒවාගේම දමිතයි ඔයාවත් ගොඩාක් ආදරින් චේ ඔයාවත් මතක් කරනවා. තාමර මොකද තාමර මට රවන්නේ අරෝෂින්න අරෝෂ අර්ෂ අර්ෂ අර්ෂ අර්ෂ නේද? හායි අර්ෂ අනේ කෝකෝ ස්කයි යා ගියාන යා ගියා යා ගියා යා යන්න ගියා මැකිලා. හරි මං එනවා කඩුවල මලා බලන්න. කඩුවල මලා කඩුවල මලා එහෙම නැත්නම් අපේ රවියයි අවගේ දකාදරෙන් මතක් කරනවා. තුවාන් ඉන්නවා, සංජය ඉන්නවා, දලා ඉන්නවා, ලෙලිපොට් ඉන්නවා, ඒ වගේම සූපුවත් ඉන්නවා. සූපුව කියලා කිව්වට එයාගේ නම ජයලාල්. එයා තාම මේ කසාත බෙදලා ළමයෙකුත් ඉන්නවා. තෝම අපට ඇඟිල්ල කටේ කාගෙන ඉන්නවලු. ඒක එයාට සූපුව කියන්නේ. අනේ තූපෝ යාව ගොඩක් ආදලින් ඊළඟ තින්දුවත් එකතු කළ ගන්න ඕනේ. උනේ right okay ගොන්න කටි එකතු කරගන්න බල මොකද කියන්නේ තියෙන මට ලස්සන සින්දුවක් කොහොනි අක්කියා සාත් ඉන්නවා දෙගිරියාවෙන් ඔෆිස් එකට වෙලා මම නිවාඩු නිසා. ඕහෝ මට හිතුණා මාත් එනවා සයිප්‍රස් වලින් කියලා කුමාරී චන්ද්‍රනායක මට එහෙම කියනවා. අනිත් නම නම් මට කියව ගන්න බෑ හායි කියලා දාලා තියෙනවානේ. අනේ අම්මේ කමක් නැහැ අපි යනවා හින්දි සින්දුවක් කන්න.

0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සම්වේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: The Welcome Show
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
5: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද යන්න ලෑස්තිලා දින්නේ
6: මං යනවා
5: හොඳයි හොඳයි
6: මං නිවන් දැම්මම නිවාඩුත් දාලා තියෙනවා
5: නිවාඩු දාලා යන්න හිතුවද මේක
6: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
5: ගියාට කමක් නැහැ. හරිද? අත් දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
6: ටොන්
5: 75ක්? ටොන් 75ක්.
6: ලේසර් දෙයනේ.
5: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකෝ ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
3: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකළමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

යමන් කාර හිතත්තේ මයික කොන් කරගත්තා. මට බනිනවා බනිනවාලාගේ කට්ටිය ඇවෙල්ලා එක්තරා මල්ලි කෙනෙක් ඇවෙල්ලා හනවා ඇයි අක්කේ රේඩිය එක කට්ටිය කෑගහන්න කියලා. මොක පොඩ්ඩක් FM 89 දශමයක 89 දශමතන සුප්‍රීම් රේඩිය පොඩ්ඩක් ටියුන් කළබල නැති කෑගහනවාද කියලා බලන්න කොච්චර ලස්සනට කතා කරනවාද කියලා. ඇයි අනේ මල්ලි ඔය වගේ ප්‍රශ්න අහන්නේ අපේ අනේ රේඩියෝ චැනල්වල කවුරුත් කෑගහන්න හොඳට අහන්න ඕනි. ලංකාවේ රේඩියෝ චැනල්වල නම් කවුරුත් කෑගහන්න. හරි, බොහොම ස්තුතියි ඔය කමෙන්ට් එකට. අනේ සරෝජිනී සරෝජිනී සරෝජිනී ආදරෙන් වාව එකතු කරගන්නවා පූර්ණිමා. ඔයාව ආදරෙන් තිමේෂ් නිර්මාණ ඇවිල්ලා ඉන්නවා. හායි අංජුනි අහනවා. ඔව් අංජුනි ඒක තමයි මං කිව්වේ. ජසාන් හායි, ඔයාවත් එකතු කරගන්නවා. ජානක චතුරංග ඔයාව කවුද එක්කෙනෙක් මොනවද කියනවා කොරියන් අකුරු වලින්. මට ඒවා කියවන්න තේරෙන්නේ නැහැ. එතනයි ප්‍රශ්නේ. මදුරිකා වීරක්කොලි ඒ වගේම මදුෂාන් ඩාන්ස් රයිට් ඔයාවත් එකතු කරගන්නවා. ගයන් දර්ශන් බොහොම සුසී ලයිව් එක ෂෙයා කරාට අපි දිගට මහමු. තත්තත් තාර පැටිය අහන්නත් ඕනි ඉන්න. හරි, අද නම් ඇහෙනවා ආශී සුපිරි සින්දු ටිකක්. තෑන්ක්ස් කරලා කට්ටිය දෙමු ආශිට මල් මිට. ආශි ඉතින් හැමදාමත් කළේ සුපිරි වැඩක්. සුදු කෙල්ලට අපි හැමෝම ආදරෙයිනි ගොඩක්. අනේ තැන්කියුනේ. දමි දසංගක සින්දුවක් කියලා දෙනවා. අනිවාර්යෙන් දෙන්න ඕනි. පානදුරේ මාලාසහ සරත්ව එකතු කරගන්න කියලා අපේ පානදුරේ ජගත් කියනවා. හරි, ඉතින් අනිවාර්යෙන්ම ඔයා කිව්වත් නොදී ඉන්න නෑනේ. මම එකතු කරගන්නවම තමයි. හරි, සේරුවාවල ගේඩි සමරසිංහ ඇතුළු යාළු සෙට් එකත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම ලක්ෂ්මණ ඉන්නවා මඩපාතින් යාගේ ෆැමිලි කේ ඔක්කොමත් එක්ක. ඊට පස්සේ මේ කවුද මොනවාද මට කියන්නේ? එයා hina වෙනවා. අනේ බලන්න අපේ කඩුවෙල මලාගේ යාළුවට hina වෙනවා සූප්පුව කිව්ව කියලා. චේවාවත් එකතු කරගෙන අපි යනවා ලස්සන සින්දුවක් අහන්න. හවස 5 වෙනාඩි

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආතරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා
4: එතකොට දැන් ආදරේ දැනෙනවද
3: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට අනුග්‍රහය
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: අපි යනවා වාස කරන ආදරය කරන
0: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයික සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සංචාරයක්
0: Travel with Supreme
3: සතිය දවස් පහේම
7: සිංදුවක් දීලා තමයි මම යන්නේ පරිස්සමට ඉන්න සුබ රාත්‍රියක් සුබ සත්‍යන්තයක් මම ආශේ

0: සුබසන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනදහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
1: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තෝ වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
4: The welcome show.
1: I work for the Sakavala Udaysana Hatta.
4: Supreme Radio the welcome show.
0: Satya Davas Pahima. Ude Hatata.
4: The welcome show.
1: Anugrahaya.
5: Vartha Pita Vartha Thambame Koti Ate NLV Tanade Tahane Lutrayin Rupyal Koti Dahatuna Name Ata Ikma Vu Devanta Supiritya Galabadimin Rathe Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinava Ratat Dinavana Jatiya Mahatana Sampata Tanani Tahane Viladigena Obat Koti Dutiyaku Wan.
6: Meltol Hisaratya Una Sempratishyava Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
7: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දේශී බදීකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා, මම ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක තියක් කරේනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචනට ගෙනවා. ලේ සොෆ්ට්වෙයාර් කරන්නේ හිටියේ මම ඉස්සෙල්ලා. ලේ සොෆ්ට්වෙයාර් එක මගේ ව්‍යාපාර වැටලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැය මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝදර සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාෝචී ගන්න.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පැතුන.
5: දැන් ඇසල පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන්ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දෙන්නේ.
6: මං යනවා.
5: හොඳයි හොඳයි.
6: මං නිවන් දැම්මම නිවාඩු දාලා තියෙන්නේ.
5: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
6: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
5: ගියාට කමක් නැහැ. හරිද? අධ්‍යක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
6: ටොන්
5: 75ක්?
6: ලේසර් දෙයනේ.
5: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින්නේ.
4: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
3: The Welcome Show.
4: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
7: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
3: Mixing, mixing, mixing, mixing the beat.
8: සුබලා කුලින් තනදවවා.
4: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
7: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 WhatsApp කරන්න.
9: කෝල් කරන්න 0112 510 516.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream night
4: sati dinu bala ratri hatata anugrahaya

0: කුබකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලර් නයිට් සංගීත රාත්‍රිය. සලින්දු ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මස 11 වන දින රාත්‍රී 7ට කුබකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ.
1: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරාගන්න බැරි කොන් දෙකක්කමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
2: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා
3: The Welcome Show.
0: සතිය දවස් 5 උදේ 7ට
4: 89.1 89.3 Supreme Radio.

සිකරද සුප්‍රම් රඩියෝ රික්වස් රයිඩ ඉවර කරලා දෙයන්න හදන්න එනම් එළඹෙන සතියන්තයේ ජයග්‍රාහි සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හමුවම සඳුදා හවස 4ට. ගින් එන්න සුබ රාත්‍රියක් සුබ සතියන්තයක් මං ආශිර්වාදයි.

0: 89.1 දිවයින පුරා සිසාරා
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: විග්‍රහය.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Tribuna, Supreme Radio. ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
1: මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
2: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම අතුල ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15ක් ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දා ඉඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවිතය යොදා ගන්න පුළුවන්. ඇත්තරම ලොතරැයි මණ්ඩලයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තටම ලොතරැයි මණ්ඩලයට බේරෙන්නත් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් වහන්සේලාට කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: අතරෙනෙම පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
6: හිතට ශක්තිය
4: සිරුරට සුවය
7: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
6: ලස්සනට ඉන්න අලුත් රහස්
8: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
9: කලර්ස් රසගුණ පිළිකෑම
10: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
6: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
9: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
6: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
11: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
12: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද? යන්න ලෑස්තිලා දින්නේ.
13: මම යනවා.
12: හොඳයි හොඳයි.
13: මම නිවන් දැම්මම නිවාඩු දාලා තියෙනවා.
12: නිවාඩු දාලා යන්න හිතුවද මේක?
13: බැරිද? ඇයි ඔයාට ඉරිසියා?
12: ගියාට කමක් නැහැ. හරිද? අද්දෙක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
13: ටොන්
12: 75? ටොන් 75ක්.
13: ලේසර් දෙයනේ.
12: දල වශයෙන් ගත්තහම නිපු 125ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්.
13: ඔව්.
12: ඒතකොට හිතන්නකෝ ටොන් 75 කියන එක අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show
14: 89.1 89.3 Supreme Radio.

0: හීන කියන දේවල් ඇත්ත වෙන්න මෝනෙන මමනම් කියන්නේ හැමෝගෙම හීන. ඔය ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඇත්ත වෙන්න ඕන කියලා හසිත.
1: අපේ ජීවිතේ කොයිතරම් හීන ගොඩක් තියෙනවද නේද? කෙරෙන්ගෙන් ඇහුවොත් එහෙම හීන මොනවද කියලා ඒ කට්ටිය ගොඩාක් මේ කියන්නේ සල්ලි වලින් හැබෑ කරගන්න තියෙන හීන. ඉතින් ඒ කට්ටිය කාලය ගත කරන ඒවා හැබෑ කරගන්න බැරුව අපි මේ කියන්න යන්නේ නිදානයක් ගැන.
0: අනිවාර්යයෙන්ම දැන් වර්තමානයේ අපි හැමෝටම හසිත කිව්ව වගේම තියෙන ප්‍රශ්නයක් තමයි අපේ හීන ටික හැබෑ කරගන්න අපේ අතේ සල්ලි නැතිකම. හැබැයි ඉතින් අපේ හීන ඒ විදිහටම ඉෂ්ට කරන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා. කෙනමත කරන්න බෑ අපේ හීන එකින් එක හැබෑ කරන්න පුළුවන් එකම කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වලා දෙන නිධානය ගැන තමයි මේ විදිහට මතක් කරන්න ලෑස්ති වෙන්නේ. ඒ ධන නිධානය ලොතරැයි පත. ජීවිතය සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලය ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔයාගේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔන්න ඔබව කෝටිපතියෙකු කළා හමාරයි කියන දේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ දෙවලුත් එක්ක මතක් කරන්න තියෙන තව දෙයක් තියෙනවා. ඒ තමයි ධන නිධාන ලොතරැයි අලවිය තුලින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාග ලාභය පසුගිය මැයි මාසයේදී කන්ද උඩරටින් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණේ. ඉතින් හරිම සතුටුදායක ආරංචියක්. ඒ රුපියල් කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩරටට හිමි කර දෙමිනේ. විතරක් නෙවෙයි තවත් දේවල් තියෙනවා කතා කරන්න.
1: ඉතින් දශක 6කට වැඩි කාලයක් තිස්සේ රටේම සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම්ම දින මේ ධන නිධානය ලොතරැයි අලෙවිය තුළින් ඍජුවම රජයේ ඒකාබද්ධ අරමුදලටත් දායකත්වය සපයනවා. ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපිත් දායකත්වය ලබා දෙනවා කියන මේ විශේෂ කාරණාව වාර නිරන්තරයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔබටත් හැකියාවක් තියෙනවා. කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ඉතින් බලන්න කොච්චර දේවල් ඔයා වෙනුවෙන් දෙන්න ලෑස්තියෙන් ඉන්නවද ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනේ සැබෑ කරගන්න කියන කාරණාව අපි නිරන්තරයෙන්ම ඔයාලට කියනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න වෙන කවුරුත් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩලය.

ප්‍රේම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600.1822 කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයික සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරණ තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජුලි මස 11 දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍යනුග්‍රහ

0: යටතේ එල්වී තනරි තහනය ලොතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
4: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
6: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියා.
4: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
7: FIFA World Cup 2026 තරඟ විස්තර.
8: 2026 FIFA ලෝක කුසලන තරඟාවලියේ නවතම ක්‍රීඩා විස්තර වෙතයි මේ අවධානය. සමස්ත ලෝක පාපන්දු ලෝලීන්ගේ net යොමු වී තිබෙන අතිශය තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටේ මංගල මහා සටන අද අලුයම බොස්ටන් පිටියේදී නිමාවටපත් වුණා. පසුගිය ලෝක කුසලන තරඟාවලියේ අනුශූරින් වූ ප්‍රබල ප්‍රංශය සහ සිව්වැනි ස්ථානය දිනාගත් මොරොක්කෝව අතර පැවති මෙම සටන නිමාවටපත් වුණේ ගෝල 2.0 ලෙස ප්‍රංශයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර දෙමින්. වයස අවුරුදු 27ක් වැනි වයස් සීමාවක් තුළ සිය අසමසම දක්ෂතාවයේ විදහා දක්වන කිලියන් එම්බාපේ අද දිනය වන විට සිය සමස්ත ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 20 දක්වා ඉහළ නංවා ගත්තා. ඒ FIFA ලෝක කුසලාන සර්වකාලීන වැඩිම ගෝලලාභීන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානය තවදුරටත් තහවුරු කරගනිමින් දැනට ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝලලාභියා ලෙස ගෝල 21ක් ලබාගෙන පෙරමුණේ පසුවන ලියොනල් මෙසීගේ ලෝකවාර්තාව නොබෝ කලකින් එම්බාපේ සතුවනවායයි මේ වන විටත් ස්ථීරවම කිව හැකි කරුණක් වෙනවා. මේ අනුව මොරොක්කෝව තරඟාවලියෙන් ඉවතර විසිවෙද්දී ප්‍රංශය මෙවර ලෝක කුසලානයේ අවසන් 4 දිනාගේ වටේ වෙත ඉතාමත් තේජාන්විතව ප්‍රවේශ වුණා. අර්ධ අවසන් පූර්ව වටේ මීළඟ තීරණාත්මක මහා සටන හෙට එනම් ජූලි මස 11 සෙනසුරාදා අලුයම 12:30 ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී යුරෝපීය පාපන්දු පිටියේ ප්‍රබලතම බලවතුන් දෙදෙනෙකු වන පෘතුගාලය 16 දිනාගේ වටෙන් ඉවත් කරමින් පැමිණි ස්පාඤ්ඤ කණ්ඩායම සහ සත්කාරක ඇමරිකාව තරඟාවලියෙන් ඉවත් කරමින් පැමිණි බෙල්ජියම අවසන් පූර්ව වටේ මීළඟ ඉඩ වෙන් කරවා ගැනීම උදෙසා කරටකර මහා සටනකට පිවිසෙනවා. සටන්කාමි උපායමාර්ගයන්ගෙන් සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන මෙම ගැටුම සමස්ත තරඟාවලියේම තියුණුම හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානයි.
4: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
5: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ.

0: right. Supreme Radio.
1: මහජන සම්පත කිව්වාම ඉතින් කවුද නොදන්නේ නේද? දැන් දශක ගණනාවක් තිස්සේ ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ මහජන සම්පත ලොතරැයි අපි දකිනවනේ, අපි ගන්නවනේ රුපියල් 40ක් වියදම් කළා. දැන් ඔබට ගන්න හැකියාවක් තියෙන මහජන සම්පත ලොතරැයියත්. ඉතින් මේ කියන ලෑස්ති වෙන්නේ මහජන සම්පත ලොතරැයිය තුලින් බිහිවන තවත් සම්පතක් ගැන. ඒ තමයි අද සම්පත. අද වියදමට ගැළපෙනම ගෙනා තමයි අද සම්පත කියලා කියන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි මේ අද සම්පත ජයග්‍රහකයෙන් තෝරා ගන්න ලබන්නේ. ඉතින් ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදලකුත් ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තවත් දේවල් තියෙනවා ඔයාට කියන්න.
2: ඔව්, ඒ වගේම අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගි ඔයා දිනා ගන්නකොට මේ හැම දෙයක්මත් එක්ක අනිකුත් සෙසු තෑගත් උන අද සම්පත ලොතරැය හරහා ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැය එකෙන් වැඩි වැඩියෙන් මිලදී අරගන්න. එහෙම මිලදී අරගෙන ඔයාගේ තියෙන ප්‍රශ්න ටිකත් උන විසඳ ගන්න කියන දේ ආදරෙන් මතක් කරනවා. මතක තියාගන්න, ජීවිතයේ සිහිනට වසරාවේ ආශිර්වාදය කවදත් අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයයි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
8: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
9: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
10: සුසුමල කුලින් තනද හවා
11: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
8: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89 89 තුනට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
12: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම්ම යමු සංචාරයක්.
12: Travel with Supreme.
1: සතියේ දවස් පහේම
8: The Welcome Show අහන්න.
13: 89.1 89.3 Supreme Radio.

0: වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ මේක

right. Supreme Radio. 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බැක් ටු බැක් සින්දු අහන්න
4: Let's go
5: Every weekday at 4 p.m. Dimporto with Ashi Ali
6: The Welcome Show
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
8: දැන් ඇසළ පෙරහැර මංගල්‍යයත් කතරගම දේවාලේ පටන් ගන්න සූදානම් නේද යන්න ලෑස්තිලා දින්නේ
3: මං යනවා
8: හොඳයි හොඳයි
3: මං නිවන් දැම්මම නිවාඩු දාලා තින්
8: නිවාඩු දාලා යන්න හිතුවද මේක
3: බැරිද? ඇයි? ඔයාට ඉරිසියාව?
8: ගියාට කමක් නැහැ. හරිද? අධ්‍යක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ওই පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ඝනාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
3: ටොන්
8: 75? ටොන් 75ක්.
3: ලේසර් දෙයනේ.
8: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්.
3: එතකොට
8: හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද?
9: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show
10: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන මංජුල කලනයි සංගීත රාත්‍රිය සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස් අජිත් මුතුකුමාරන තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ 89.1 89.3

0: right. Supreme Radio.
1: අපි ජීවත් වෙන්නේ හීනත් එක්ක. මේ හීන ඇයි අපිත් එක්කම මැකිලා යන්න දෙන්නේ? අපිට මේක හැබෑ කරගන්න ඕනේ නේද? මේ හීන වලට ගොඩාක් බලපානවා මේ සල්ලි කියන දේ. ඉතින් සල්ලි අපිට ඕනේ මේ සමහර හීන හැබෑ කරගන්න. කෙනෙක්ට සල්ලි හොයාගන්න ක්‍රමයක් මොකද්ද කියලා කිව්වොත් අපි ඔන්න නිදානයක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. මේ තමයි ධන නිදානේ ලොතරැයි. ඔන්න ඉතින් ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතිය මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කරලා හමාරයි කියන කාරණාව කියන්න ඕනේ. ධන නිදානයේ ලොතරැයි තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරිතාග ලැබියා. පසුගිය මැයි මාසයේදී කන්ද උඩ රටින් බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරිතාග මුදලක් ඒ ජයග්‍රාහකයාට හිමි කර දෙමින්.
2: ඔව්, ඒ වගේම තමයි දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන්නේ ඒක බීලීසි පහසු වැඩක් නෙවෙයි. සාමාන්‍යයෙන් කෙනෙක්ට කරන්න බැරි වැඩක්. හැබැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ වැඩේ හරියටම එදා ඉඳන් අද දක්වාම කරගෙන යනවා. ඉතින් විශේෂම කාරණාව තමයි මේ ලොතරැයි අලවිය තුළින් ඍජුවම රටේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය සපයනවා. ඒ කියන්නේ අපි නොදන්නව වුණාට අපි නොදනවත්ව අපිත් අපේ රටේ සංවර්ධනයේ ක්‍රියාවලියට දායකත්වය ලබා දෙනවා කියන කාරණාව. ඉතින් අතවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිදාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයත් කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගිවට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම් මදින සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කරගන්න කියන දේ මතක් කරනවා. ජාතික මහා ධන සම්පත ධන නිදානය ඔන්න ඔබත් අනිවාර්යයෙන්ම මිලදී අරගෙන ඔබෙත් හීන ටික එකින් එක හැබෑ කරගන්න කියන දෑයමත් වතාවක් මතක් කරගෙන මතක් කරන්න තියෙන එකම දේ තමයි ජීවිතයේ සිහිනේට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් ඔයාගේ ළඟට අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 Supreme Radio.
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම.
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුම

0: දැනුවත් වී වළකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේකැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burn subodasana kavala udasana hala.
6: Supreme Radio the welcome show.
3: Satya davas pahema udey hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Vartha pita vartha tabene koti ate NLB tanadithane loturaiye rupiyal koti 139 ata ikmavu davanta supiritaya galaba dibin rathi sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanadithane biladi gena obat koti patiye kuwan.
3: Meltol hisarathaya una semprathishava angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: Right. Supreme Radio. Dream Night. Night.
1: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුප්‍රම් රේඩියෝ හකිනින්න දැන් වෙලාව රාත්‍රී 9යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: එන්න රුපියල් 40ට දිනුම්.

89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරුකක් තියලා තිබුණා. ඒකක් අත්හරව ගන්න ඕනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරායි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් తీවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්නේ කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්නේ කියලා. ආ ආයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තම අපට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්නේ කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
4: I burst the bodas and I come along with us on a hunt.
7: Supreme Radio the welcome show.
5: සතියේ දවස් 5ම උදේ 7ට.
7: The welcome show.
4: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: 89.1 89.3 Supreme Radio.

0: බොරු කියනවා ඉතින් ඒ වගේ උගලට බොරු කියන්න බෑනේ.
1: Back to back සින්දු අහන්න.
2: Let's go. Every weekday at 4 p.m. in Porto with Ashi Ali. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්.
2: Travel with Supreme.
1: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න.
4: The Welcome Show.
1: වාඩි වුණාම නැගිටින්න අමාරුද? දරා ගන්න බැරි කොන්ද කැක්කුමක් තියෙනවද? එක දිගටම වාඩි වෙලා හිටියම ශරීරයට වෙන දේ ගැන දන්නවද?
5: ඒ ගැන දැනගන්න සඳුදා උදේ 8ට වෛද්‍ය ටෙරා ශෙට්ටිගේ සමගින් අපි එනවා.
2: The Welcome Show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
6: Supreme Radio, make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: ඇසල පෙරහැර මංගල්ලයක් කතරගම දේවාලේ පටන්ගන්න සූදානම් නේත් යන්න ලෑස්තිලා දින්නේ දයි හොඳ
2: දැම නිවාඩු දාල
1: නිමානු දාලා යන්න හිතුවද මේක
2: බැරිද ඇයි ඔට ඉරිසියා
1: ගියට කමක් නෑ හරිද අධ්‍යක වැඳලා බැතිමතුන්ගෙන් ඉල්ලීම කරලා තියෙනවා මේ කැලිකසල ක්‍රමවත්ව බැහැර කරන්න කියලා. ඔය පෙරහැර කාලේ අවසන් වෙනකොට නිපු සාමාන්‍යයෙන් කතරගම ගණාපද්‍රව්‍ය ටොන් 75ක් විතර එකතු වෙනවා.
2: ටොන්
1: 75ක්
2: ලේසර් දෙයනේ
1: දල වශයෙන් ගත්තහම නිපු ලක්ෂ 25ක් 26ක් වගේ පිරිසක් යනවලු බැතිමතුන්. එතකොට හිතන්නකො ටොන් 75 කියන එකයි අහන්න දෙයක් නෙවෙයි තින් නේද.
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
0: කුබුකවත්ත මංජුල ක්‍රීඩා සමාජය විසින් 6 වනවරටත් සංවිධානය කරනු ලබන මංජුල කලර් නයිට් සංගීත රාත්‍රිය. සලින්ද ප්‍රනාන්දු ප්‍රමුඛ ඕල් රයිට් සංගීතයට කින්ස්ලි පීරිස්, අජිත් මුතුකුමාරණ, තුෂාර ජෝසප් ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් සමගින් ජූලි මාස 11 වන දින රාත්‍රී 7ට කුබුකවත්ත ප්‍රජාශාලා ක්‍රීඩාංගණයේදී නිල මාධ්‍ය අනුග්‍රහය සුප්‍රීම් රේඩියෝ. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
5: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්සිල්ලා ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
5: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න, කෝල් කරන්න 0112 510 510ට.
6: 89.1 89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: 89.1 89.3
1: Supreme Radio
0: Magi Hande Magi Rata

89.1 89.3 Supreme Radio.

make things started.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.3 Supreme Radio. Supreme Radio.

0: 89.3
1: Supreme Radio.

89.1 89.3 Supreme Radio.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත

89.3 සුප්‍රීම් රේඩියෝ.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක